0: That's all, folks.
1: ප්‍රාථමිකලමා ගුරුවරයෙකුහෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්සන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: Every culture,
2: every voice,
3: every day.
2: 3ZZZ.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ මෙල්බන් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ අරුපදාන අනුශාසක තැන්පත් අතිපූජනීය ඉහළ ගොකරැල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේ විසිනි.

0: නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කරුණක පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් ආත්ම දමනය පිළිබඳව දේශනා කොට වදාළ වැදගත් ඉගැන්වීමක් සඳහා සම්බන්ධ වීමටයි අපි දැන් සූදානම් වන්නේ. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා කියලා පාලියෙන් බුදුන් වහන්සේ ලස්සන ගාථා පාඨයක් දක්වනු. බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම සංකල්පයක් තමයි මේ ආත්ම දමනය කියන කාරණය. බොහෝ අය වරදවා වටහා ගන්නවා මේ ආත්ම දමනය කියලා කියනකොට තමන්ව අනවශ්‍ය විදිහට පාලනය කරගෙන අපහසුතාවයකින් යුක්තව පීඩාවකින් යුක්තව ජීවත් වෙන එක කියලා නෑ. බුදුන් වහන්සේ මේ උදාහරණයම දක්වන්නේ දක්ෂ විදිහට ප්‍රයෝජනවත් විදිහට තමන්ගේ ස්වභාවය තමන්ගේ ගුණාංග තමන්ගේ වටපිටාව හසුරවා ගන්නේ කොහොමද කියන එක දක්ෂ විදිහට නේද. උදාහරණයකට කියන්නේ උදකංහි නයන්ති නෙත්තිකා ඒ කාලේ හිටියා මේ ජලය ගෙනෙන ජල ඉංජිනේරු අදටත් ඒ වගේ අය ඉන්නවා. ඒ අය මේක හරි වැදගත් ඒ කාලේ මිනිස්සුන්ට හරි වැදගත් දෙයක් වුණා. මොකද හේතුව ඒ කාලේ මිනිස්සුන්ට වතුර අරගෙන යන්න ඕනේ. මොකද වතුරෙන් තමයි ගොවිතැන් කළේ. ඒ නිසා අපි නිවැරදි තැනට නිවැරදිව භූමියේ තියෙන විෂමතා පරිහරණය කළ භාවිතා කළා ජලයේ වේගයේ පීඩනය වගේ දේවල් භාවිතා කරලා නිවැරදි උපක්‍රම භාවිතා කළා වතුර අදාළ තැනට අරගෙන යන්නට ඕනේ. නිවැරදි තැනට වතුර අරන් යන්න බැරි වුණොත් ඒගොල්ලන්ට ගොවිතැන් කරන්න බැරි වෙනවා. කෙත් වතු පාළු වෙනවා. ඒ නිසා දක්ෂ විදිහට මේ ජලය ගෙන යන කාර්මිකයෝ ජලය ගෙන යන ඒ ඉංජිනේරුවරු ඒගොල්ලන්ගේ ජලය ගබඩා කිරීම ජලය ප්‍රවාහනය කිරීම නිවැරදිව කරන්න ඕන. අවශ්‍ය තැනට ජලය අරගෙන ගිහිල්ලා අවශ්‍ය විදිහේ ප්‍රයෝජනය අරගෙන වැඩි ජලය ගලාගෙන ගිහිල්ලා ඒ හැම දෙයක්ම හරි ලස්සනට සැලසුම් කරන්නට ඕන. ඒ වගේම තමයි නේද උසුකාර කියලා කියන්නේ මේ හීවඩුව නේද දුනුයිතල විදිනකොට නේද විශේෂයෙන් මේ කාලේ ප්‍රධාන වශයෙන් ආයුධයක් වශයෙන් භාවිතා කළේ දුනුයිතල. එතකොට ඒ හී වඩුව ඒ ඊතලේ හරියට හදන්නට ඕන. එක එක ඊතල එක එක බර වලින් තිබ්බොත් එක එක ඊතල එක එක විදිහට ඇදකුද වෙලා තිබ්බොත් ඒ වගේ නේද ප්‍රයෝජනයක් ගන්න බෑ. එන හී වඩුව බොහෝම දක්ෂ විදිහට ඒ හීතලේ හරි ලස්සනට හදලා කෙලින් කරලා ඒකේ බර සමබර භාවයට පත් කරලා මොකද එමෙ නැත්තම් ඒ දුනු ආයකට ඒ දුන්නේ ඊතලයක් විදින්න ඊතලේ බර ප්‍රමාණය එහි ස්වභාවයේ හැඩය හැමදේම බලපානවා. ඒකත් එක වායු ප්‍රතිරෝධයේ ක්‍රියාත්මක වෙන හැටි තියෙන නිසා තාම සංකීර්ණ ක්‍රියාවලියක් මේක. ඒක වගේ ඊතල 1000ක් විතර හදනවා කියලා කියන්නේ හිතන්න බැරි තරම් අමාරු වැඩක්. ඒ වගේ අපහසු තත්වයක් යටතේ ඒ කාර්යභාරය කරලා ඊතල හදනවා වගේ. ඒ වගේ තමයි දාරුන් නමයන්ත තච්චක වඩු වැඩ කරන අයත් නේද මහා විශාල කොටන් ගෙනල්ලා ලස්සනට ඒව නමලා කරලා ලස්සනට ඒව කපලා කරලා අවශ්‍ය බඩු හදා ගන්නවා වගේ. මේ උදාහරණ දෙන්න හේතුව බුදුන් වහන්සේ මේ විවිධ ශාස්ත්‍රවල ඉන්න අය දක්ෂ විදිහට තමන්ගේ ශාස්ත්‍රය භාවිතා කරනවා වගේ බෞද්ධයා බුදුදහම තුල හැසිරෙන්නා වූ කෙනා දක්ෂ විදිහට තමන්ගේ ආත්මය දමනය කර ගන්නවා. මේ ආත්මය දමනය කරනවා කියලා කියනකොට මේ ආත්ම දමනය කරනවා කියලා කියන්නේ නොකානවි බිම්බලාගෙන ඉන්න එක නෙමෙයි. ලෝකයේ දේවල් තේරුම් ගන්න එක. මේ නාම රූප ක්‍රියාවලිය තේරුම් ගන්න එක. අනිත්‍ය දුක් අනාත්ම කියන කාරණේ තේරුම් ගන්න එක. ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න එක. ආත්ම දමනයට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණේ ඒකයි. බොහෝ දෙනාට පින්වතුනි අද කාලේ නේද බෞද්ධයාට බෞද්ධයාගේ කාර්යභාරය අමතකයි. බෞද්ධයාගේ කාර්යභාරය නේද අර කාර්මිකයන්ට අර දක්ෂ වඩු ශිල්පියා ආදී අයට තම තමන්ගේ කාර්යභාරය හරියට කරනවා වගේ බෞද්ධයාගේ කාර්යභාරය තියෙන නිවැරදිව තමන්ගේ ආත්ම දමනය කරගන්න එක. එතකොට ඒක පාලනයක් හෝ අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමක් නෙවෙයි. ආත්ම දමනය කියලා කියන්නේ එයා තමන්ගේ මනස දියුණු කරගන්න එකට. ඒ නිසා එයා හොඳින් සිල් ආරක්ෂා කරන, භාවනා කරන, ධර්මය අහන ඒ සියලු දේ තමන්ගේ ජීවිතයට ගලපන ඊට අනුකූලව ජීවත් වෙන කෙනෙක් බවට එයා පත් වෙනවා. ඒ විදිහට තමන්ගේ ජීවිතේ ගලපලා ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් වුණොත් පින්වතුනි එයා හරි සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙනවා. අනවශ්‍ය බැඳීම් නැතුව, අනවශ්‍ය ඇලීම් නැතුව, අනවශ්‍ය ගැටීම් නැතුව, අනවශ්‍ය මුලා වීම් නැතුව ඒ කෙනා හරි සමබර වූ ජීවිතයක් ගත කරනවා. එයාගේ මනස හරි සැහැල්ලුයි, අන්නේ මනසේ සැහැල්ලු භාවය ළඟා කරගන්න තමයි අපි මේ ආත්ම දමනය කරන්නේ. ඒ මනස සැහැල්ලු බව උදාපත් කරගන්න තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා බුදුහමතුළු කතා වෙන මේ ආත්ම දමනය කියන සංකල්පය කෙනෙක්ව පීඩාවටපත් කරන්නේ නෙමෙයි තියෙන්නේ. තමන් ප්‍රතිපත්ති මාර්ගයක් පුරලා තමන් සතුටු වෙනවා. අනේ මම මේ වගේ ප්‍රතිපත්තියක් මෙච්චර කල් පිරුවානේ. අනේ මම මේ වගේ ප්‍රතිපත්තියක් මෙච්චර කල් දිනු කරානේ කියලා ඒ තමන් දිනු කරන පුරණ ප්‍රතිපත්තියෙන් සතුටු වෙන්න තමන් දිනු කරන පුරණ ප්‍රතිපත්තියේ පිහිටා සිටින්න අවශ්‍ය කරන ගුණාංග වර්ධනය කරන්නට මේ කිතා වැදගත් වෙනවා. ඒ නිසා මේ වන විට ප්‍රතිපත්තියේ පිහිටා ඉන්නවා නම් ඔබ ඒ ප්‍රතිපත්තියේ ස්ථාවර බවට පත් කරන්න මහන්සි වෙන්න. ඒ ප්‍රතිපත්තිය හරහා තමන්ගේ මනස හොඳින් දමණය වෙන බව හොඳින් සිහි කරන්න. ප්‍රතිපත්තිය පුරන්න නැති කෙනෙක් නම් වහවහාම මේ සීලාදී ගුණධර්ම වඩන්න උත්සාහ කරන්න, භාවනා කරන්න උත්සාහ කරන්න, බණ අහන්න උත්සාහ කරන්න, ධර්මානුකූලව ධර්මයට අදාළව ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙන්න. එතකොට අපේ ජීවිතයේ සාරත්වයට පත් වෙලා ඉතාමත්ම හොඳ ආත්ම දමනයක් සිද්ධ වෙලා පහසුවෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් වටපිටාවක් සකස් වෙනවා. සසිය දරාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව අප්‍රමාදීව නිවන් සුවයෙන් සැනසීම සඳහාම මැනවින් තමන්ගේ ආත්මය දමනය කරගෙන ධර්මමාර්ගයේ හැසිරීම සඳහා මේ සියලු පින්කසේ හේතු ආසනාම කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: අද කිතුබැති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
2: සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 21 වන ඉරු දින ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දෙන අපිට ඒ උන්වහන්සේගේ වචනය අභියෝග කරනවා. ඒ අභියෝගය තමයි එදා උන්වහන්සේ ශ්‍රාවකයන් හමුවේ තබපු අභියෝගය. උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ඇහුවා, මනුෂ්‍ය පුත්‍රයානු කවරෙක්ක කියා මිනිස්සු කියනවද? ස්වාමින් වහන්සේට අවශ්‍ය වුණේ දැනගන්නට ජනතාව උන්වහන්සේව තේරුම් අරගෙනද? මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මතේතුමාගේ සුවිශේෂයේ මුලේ ඉඳලා කියවන අපිට ස්වාමින් වහන්සේ කවුද කියන දේ උන්වහන්සේ නොඑක් නොඑක් අවස්ථාවන්වල පවසලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ගැන සාක්ෂි දරලා තියෙනවා. දෙවියන් වහන්සේ විසින් එවන ලද නියෝජිතයෝ ස්වාමින් වහන්සේ ගැන සාක්ෂි දරලා තියෙනවා. මතේතුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියෙන් කියනවා උන්වහන්සේ මෙසියස්තුමන් බව. ඒ වගේම තමයි නැවතත් පවසනවා දාවිද්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කියලා.

tienuan teni esenam apida saksi ona taram tienwa manushyan hetiyata api thamath andha vidiyata thamai hasirenne kan tibunata apita ehenne ne wage bihiran lesa api jeevath wenawa swamin wahanse aniwaryenma eda shravakyan gen me prashne ahanawa minissu unwahanseva therum araganada ස්වාමින් වහන්සේට ලැබුණු පිළිතුරු තමයි සමහර අය කියනවා ස්නාවක ජොහාන් කියලා. තවත් සමහර අය කියනවා එලියා කියලා. තවත් සමහර අය කියනවා ජෙරමියා එහෙමත් නැත්නම් දිවයිසවරයන්ගෙන් කෙනෙක් කියලා. ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේම ශ්‍රාවකයන්ගෙන් අහනවා. ශ්‍රාවකිය ස්වාමින් වහන්සේ සමග කිට්ටුවෙන් ආශ්‍රය කරන පිරිස ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් අහනකොට ඒත් ඔබ මා කවයිකු කියා කියන්න උද කියලා පේදුරුතුමා උත්තර දෙනවා ඔබ ක්‍රිස්තවරයා නොය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය ජේසුස් වහන්සේ නැවතත් පේදුරට කියනවා ජෝනාගේ පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තය මන්ද ස්වර්ගෙහි වැඩවසන මාගේ පියනන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එලිදරව් නොකරන ලද්දේය ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේ පවසන දේ හරිම ප්‍රබලයි ස්වාමින් වහන්සේ මේ මොහොතේ පේදුරුතුමාගේ පිළිතුර පිළිගන්නවා පේදුරුතුමාගේ පිළිතුර පිළිගන්නේ පේදුරුතුමාට දෙවියන් වහන්සේගේ බලෙන් මේ දේ එලිදරව් කරන්නට පුළුවන් වෙච්ච නිසා අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ තමයි. උන්වහන්සේ අපෙන් අහනවා ඔබ තාමත් මාව අඳුනනවද? ඔබ මාව කවුරු කියලාද නම් කරන්නේ? ප්‍රේමවන්තේනි අපිට දෙන්න පිළිතුරක් තියෙනවද? ස්වාමින් වහන්සේ මේ ආකාරයෙන් අපෙන් ප්‍රශ්න අහනකොට අපි නිවැරදි පිළිතුරු දෙන්නට ඕන. නිවැරදි පිළිතුරු දෙන්නට නම් ඔබ දෙවියන් වහන්සේගේ ආත්මානුභවයෙන් සම්පූර්ණ වෙන්නට ඕන. ස්වාමින් වහන්සේ එවිට තවත් කටයුත්තක් සඳහා ඔබව ස්ථාපිත කරනවා. ස්වාමින් වහන්සේ අද පේදුරට කියනවා ඔබ පේදුරුය මේ පර්වතය මත මාගේ සභාව ගොඩනගන්නෙමි. එසේනම් ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ අපිට වගකීමක් පවරනවා. ඒ වගකීම පවරන්නේ ප්‍රඥාවත් එක්කමයි. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අපි හැම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට විශ්වාසවන්තව එම කාර්යයෙහි නියැලීම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපිට පුළුවන්ද එසේනම් ස්වාමින් වහන්සේට සාක්ෂි දරන්නට? ජේසුස් වහන්සේ අපගේ සමිධානන් වහන්සේ මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි කියලා ප්‍රකාශ කරන්නට ඔබට ශක්තියක් තියෙනවද? පේදුරුතුමා සර්ව සම්පූර්ණ මිනිසෙක් නෙමෙයි. දුර්වලකම් අඩුපාඩු එමටයි. තුන් වතාවක් ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් ස්වාමින් වහන්සේ ඔහු තුළින් පුදුමාකාර විදිහට කටයුතු කරන්නට තීරණය කළා. පේදුරු තුළින් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නායකත්වය ජනතාව අතර තහවුරු කෙරුවා. උන්වහන්සේ කිසිම දවසක අංග සම්පූර්ණ අයව නෙමෙයි කැඳවන්නේ. උන්වහන්සේ කැඳවන්නේ සුව කැමැත්තෙන්ම උන්වහන්සේව විශ්වාස කරන අයව සහ උන්වහන්සේගේ මෙහෙවර ඔවුන් තුළින් ක්‍රියාත්මක කරන්නට මෙහෙවන්නට ඉඩ දෙන අයව. ඔබත් මමත් ඒ ගණයට අයිති වෙන්නට ඕන. ඒ සඳහා වෙහෙස මහන්සි වෙන්නට ඕන. අද දවසේදී ස්වාමින් වහන්සේ මේ පවරණ නායකත්වය අපි හැම කෙනෙක්ම නියෝජනය කරනවා. එසේනම් අද දවසේදී අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගෙන් බලය ශක්ති ඉල්ලා යාඥා කරමු අපගේ සභාව ගොඩනගන්නට. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් මස් කාලයේ සැම සෙනසුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන ආ පූජාවෙන් පසු රාත්‍රී අටට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මස් කාලයේ සැම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී අටට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දැඳිනොම්. අගෝස්තු 29 වෙනිදා විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා පැවැත්වේ. එදින රාත්‍රී 7ට 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92 දහම් නිකේතනයේ යුරෝප්. පස් කාලයේ සැමීරිදාවකම් පසුල් 5 සිට 6 දක්වා වස්සාන ධර්මදේශනා පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්තෝබර් මස 24 වෙනි සෙනසුරාදා පසුරු 5 සිට රාත්‍රී 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට ආරම්භ වේ. එදින වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් පහත අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. මාලා 0401-917-560. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න 93-33-48-48 රොක්පෑන් පාරමිතා බෞද්ධ විහාරස්ථානය. අගෝස්තු මස 29 වෙනි සෙනසුරාදා රාත්‍රී 6:30 බුද්ධ පූජා වැඩසටහනින් පසු මාසික වස්සාන ධර්ම දේශනාව සිදුවේ. සැප්තැම්බර් මස 5 වෙනි සෙනසුරාදා වෙස්ටර්න් නයිට් සුහද හමුව සවස 6 සිට මධ්‍යම රාත්‍රී දක්වා සෙන්ට් බර්නඩෙට් සන්ෂයින් ප්‍රජා ශාලාවේදී ප්‍රණීත කැම්බීම් ප්‍රසංගික ගීත රසවිඳින්න. මහැඟි තෑගි ලබන හැම්පදිනුම්. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.47.19.2 ජයසිංහ 0415-154-489 ධනවංශ 0469-403-981 කීස්පුරු ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසලේ දරුවන්ට බුදුදහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූදරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවටපත් වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිත කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-047-024
2: ත්‍රිචබසෙත් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3

අයිබෝවන් මේ ත්‍රිපලිසෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රී ලංකාව ෆෙඩරල් පාලනයකට රැගෙන යෑමේ අවධානමක්. ව්‍යවස්ථා සංශෝධනය කළ හැක්කේ ජනමත විමසුමකින් පමණක් යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්යාණන්ද තිරාණගම පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා යාපනයේ විරෝධතාවයක්. පුරාවිද්‍යා පනත අහෝසි කිරීමට බෙදුම්වාදීන්ගෙන් යෝජනා. මරණ දඬුවමට සහ ජීවිතාන්ත දක්වා සිරකරුවන්ට ජනාධිපති සමාව දීම පිළිබඳව කමිටු වාර්තා කඩිනමින් සිදු කරන බව අධිකරණ අමාත්‍යවරයා කියයි. එලේ ගීත කෝකිලාවිය විශාරද නන්දා මාලනිය දිවි රඟ මඩලින් බැසයයි. ඉරානයේ ආර්ථිකය අඩපර කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් දැවැන්ත මෙහෙයුමක්. දැන් පුවත් සවිස්තරව. ආණ්ඩුව මගින් යෝජනා කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා රට බෙදුම්වාදී පාලන ව්‍යුහයක් දෙසට තල්ලුවන බවට මහජන කේන්ද්‍රය චෝදනා කරයි. කොළඹ පැවති මාධ්‍යාමෝකදී අදහස් දක්වමින්ම සංවිධානයේ ධර්මශ්‍රී කාර්යවසම් මහතා සඳහන් කළේ ලෝක බැංකුවේ ඩොලර් මිලියන 100ක ණය මුදලින් ක්‍රියාත්මක වන උතුරු නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන මගින් LKT සංවිධානයේ ඉල්ලා සිටි වෙනම රාජ්‍යයකට අවශ්‍ය යටිතල පහසුකම් වක්‍රව සකස් වන බවයි. තවද 22 සංශෝධනයේ යටතේ පළාත් මට්ටමින් අලුතින් අභ්‍යායතන අධිකරණ ස්ථාපිත කිරීමට යෝජනා කර තිබීමද බලය විමද්දගත කිරීමේ හා රට වෙන් කිරීමේ තවත් එක් පියවරක් ලෙස පෙන්වා දෙන ඔහු විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම වැනි කරුණු ඉදිරියට දමමින් සැබෑ අරමුණ වන බලය බෙදා වෙන් කිරීම වසන් කිරීමට උත්සාහ කරන බවත් මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි පැවැත්මට එල්ලවන බරපතල තර්ජනයක් බවත් අවධාරණය කරයි. මේ අතර රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් මත සිදුවන්නක් විය හැකි බැව් නීතිඥ ගාමිණී අල්ලිස් මහතා පවසයි. අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කොට සිටියේය. යුද්ධය අවසන් වුවද ඩයස්පෝරාව වෙත පෙර පරිදිම අර මුදල් ලැබෙන බැවින් එම මුදල් පවත්වාගෙන යාමට නම් ඔවුන් යම් ප්‍රතිඵලයක් පෙන්විය යුතු බවත් එම සංශෝධනයෙහි ප්‍රතිඵලයක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. රටේ පුරා විද්‍යාත්මක ස්ථාන සියලුම ජනතාවට අයත් මානව ශිෂ්ටාචාරයේ උරුමයන් බව පෙන්වා දුන්නේ මහතා 22 සංශෝධනය හරහා වැනි ජාතික උරුමයන්ට මෙන්ම ජනතා පරමාධිපත්‍යයටද දැඩි අනතුරක් සිදුවීමේ අවධානමක් පවතින බවද සඳහන් කොට සිටී. එසේ මාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු හතර පිරවීම පමා කරන්නේද මෙම සංශෝධන කටයුතු අවසන් වන තෙක් බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කරයි. ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ අධිකරණයත් ඇතුළුව සමස්ත රාජ්‍යාන්තරණය මාලිමාවේ බලයටට ගෙනීමට බවත් මේ ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්යාණන්ද තිරාණගම් මහතා කියා සිටි. ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විමිනේ මහතා පවසන්නේ 22 සංශෝධනය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට පමණක් කළ හැකි දෙයක් නොවන බවත් අධිකරණය යනු ජනතා පරමාධිපත්‍යයට අධ්‍යයක් බැවින් එය වෙනස් කිරීම මහ ජනතාවගේ විමසීමකින් තොරව කළ නොහැකි දෙයක් බවත්ය. එය පාර්ලිමේන්තුවේ සිටි නාණ්ඩු 159 දෙනාගේ කැමැත්තට ගෙන කළ නොහැකි බවත් පවසලේ මහතා ආණ්ඩුව මහජන මතය තුට්ටුවකටවත් ගණන් නොගෙන කටයුතු කරමින් සිටින බවටද චෝදනා නගයි. මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිම අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමයේ මේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව කර ඇති අතර ඊට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ යහමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර පෙත්සම් 9ක් ඉදිරියත් තිබූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජන අබේරත්න මහතා සහ විනිවිද පදනම් විසින් අලුතින් පෙත්සම් 2ක් ගොනු කිරීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගී ජන බලවේගය සර්ව ජන බලය මහාචාර්ය ජී.එල්. පීරිස් උදේ ගම්මන්පිල ආචාර්ය පාකිසෝති සරවණමුත්තු නීතිඥ මෛත්‍රී ගුණරත්න දුමින්ද නාගමෝ සහ මිලින්ද රාජපක්ෂ යන පාර්ශ්වයන් විසින් අනිකුත් පෙත්සම් ගොනු කර ලැබ ඇත. අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටින අතර එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය
අමතරව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනු කරන ලද පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙසත් එල්ලමින් යාපනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු 15ක සංදේශයක් භාර දී ඇති බැව වාර්තා දක්වයි. අතුරුදාන වූවන්ගේ ඥාතීන් දේශපාලඥයන් සහ යාපනයේ සරසව සිසුන්ගේ සහභාගිත්වෙන් යුතුව සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත පනත සහ මාර්ගගත සුරක්ෂිතතා පනත අහෝසි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධාරණය කරනු බවද වාර්තා වේ. මෙ අතර පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශ්වයන් වෙත නිදහස් කිරීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. මේදී ජාතික ආරක්ෂාවේ ඇති වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල කාර්යභාරය බව සඳහන් කළ ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසි කර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත් නැවත වටේකින් රණයුරු දඩේම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කීප දෙනෙකුට පුනරුත්ථාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කට උත්තර බලෙන්ගෙන ඔවුන් සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශ හිතයිසි ජාතික ව්‍යාපාරයේ මාලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ජාතික සංවිධානයක මුතුව මගින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා පවසන්නේ 22 සංශෝධනය හරහා ආණ්ඩුව ඉතා අවුල්සහගත තත්ත්වයක් රටේ නිර්මාණය කර ඇති බවයි. පසුගියදා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ශානෙක්කන් සහ සුමන්තිරන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවල කරුණු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත් එමෙන්ම බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කර උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක තනතුරු හතරට ඔවුන්ට අවශ්‍ය පුද්ගලීන් පත් කිරීමට උන් සාකච්ඡා කර ඇති බවත් එම මතා හෙළිදරව් කර ඇත. එමෙන්ම ඔවුන් විසින් ජාතික උරුම ප්‍රතිපත්තිය නමින් ප්‍රතිපත්තියක් ගෙනවිත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරේ වෙනුවට ජාතික උරුම දෙපාර්තමේන්තුව නමින් දෙපාර්තමේන්තුවක් ඇති කිරීමට යෝජනා කර ඇති බවත් ඒ සඳහා නීති කිටුම්පත් මේ වන විට සකස් කරමින් පවතින බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කොට සිටී. මේ අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි පෞරාණික බෞද්ධ උරුමයන් සෙල්ලිපි සහ බුදු පිළිම විනාශයට පත්වීම මෙන්ම අභාවයට යෑම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ සහ ජාතික මට්ටමින් දැඩි කනස්සල්ලක් හා සංවාදයක් මතුව ඇති පසුබිමක ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජිතින් පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පන්සල් සෙල්ලිපි සහ බුදු පිළිමාශ්‍රිතව සිදුවන හානි පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බවයි. මේ වන විට එම පළාතේ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් විනාශ කර දමා ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බැව් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පවසයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර, නව මැගසින් බන්ධනාගාර සහ වැලිගඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සිටින සිරකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර ස්තුරී රාජා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවද ඔහු එහිදී පවසායි.
එසේම මාස 10ක් තුළ සිදු කරන අධ්‍යයනයකින් පසුව එම කමිටු වාර්තාව බාර දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කොට සිටියේ. ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම, මරණ දඬුවම් විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම සහ යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබා දී ඇති බව ඔප් කියා සිටී. මේ තුලින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සින්න සිරකරුවන්ට නිදහස් වේ යෑමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටී. මේ අතර හිටපු රාජ්‍ය බුද්ධ සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට යුක්තිය ඉල්ලා ජස්ටිස් ෆෝ සලේ නමින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තින. මෙම වැඩසටහනට මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ නියෝජිතින් සහ ජාතික සංවිධාන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියෝ පැවසුවේ සුරේෂ් සලේ මහතා රටට සිදු කළ මෙහෙවර දන්නා ආණ්ඩුවක් බලයට පත්ව තිබුණේ නම් මේ මහතා වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදු නොවන බවත්, ලැජ්ජා බය නොදන්නා මිනිසුන්ට රටක් බාර දීමට ඡන්දය ලබා දුන්න අය ගැන පුදුම හිතන බවත් සඳහන් කරයි. මේදී අදහස් දැක්වූ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පැවසුවේ තමන්ව සමූල ඝාතනය වූ බව අමතක වී සිටි ආණ්ඩුවක් යුරෝපායේ සරණාගත භාවයේ අපේක්ෂාවෙන් පැන ගිය අසාද් මවුලානා නැමැත්තා විසින් කරන ලද ප්‍රකාශන පදනම් කරගනිමින් සුරේෂ් සලේ ගැන පරීක්ෂණ පවත්වනවා නම් මේ පිළිබඳ බරපතල ගැටලුවක් මතුවන බවයි. බටලන්ද පවා මෙම ආණ්ඩුවට අමතකව ගොස් තිබූ බවද ඒ මහතා මෙහිදී සඳහන් කොට සිටියේය. ශ්‍රී ලාංකීය සුගම සංගීත ශාස්ත්‍රයට අනුපමීය මෙහෙවරක් ඉටු කළ ජාතියේ යශෝරාවේ ලෙස විරුදාවලීලත් ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දාමල්නිය පසුගිය 20 වෙනිදා නුගේගඩ නාවල පාරේ පිහිටි තම නිවසේදී අබ්‍රහාපාත් විය. මිය යන විට ඇය 82 වෙනි වියේ පසුවිය. 1943 අගෝස්තු 23 වෙනි දින අලුත්ගම ලෙවන්දුවේදී උපත ලැබූ ඇය නව යෞවන වියේදී කොළඹ කොටේ ශ්‍රී ගුණානන්දයන් විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවාය. එහිදී TN මාග්‍රට් පෙරේරා ගුරුවරගේ මග පෙන්වීම මත ලංකා ගුවන්විදුලියේ කරුණරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයේ වැඩසටහනකින් බුදු සාදු ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබීය. පසු 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වූ රන්මුතු දුව චිත්‍රපටයේ පණ්ඩිත අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමග ගලන ගඟක ජීවිතයේ ගීතේ ගායනා කරමින් චිත්‍රපටි පසුබිම් ගායනයට පිවිසි අය එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීතකෙත පෝෂණය කළාය. ඉන්දියාවේ බාක්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය සත්‍ය ගීතය පවන හේමන්තයේදී පෙම්බර ලංකා වැනි අතිශයින් ජනප්‍රිය එක පුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගමනාවක් රටට දායාද කළ අතර කුඩා දරුවන් වෙනුවෙන් සිංදු හෝඩි ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද පියවර ගත්තාය. ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍ය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවි සම්මාන 12 වරක් සහ ජනාධිපති සම්මාන 10 වරක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. දැන් විදෙස් පුවත්. ඉරානයේ ආර්ථික සම්පූර්ණයෙන්ම කඩාබිද දැමීමේ අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් විනාශකාරී ආර්ථික මෙහෙයුම ප්‍රකාශයට පත් කොට ඇත. රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයන්කට පැමිණීමට ලබා දුන් අවස්ථාවලින් ඉරානය ප්‍රයෝජන නොගත් බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ඉරාන ගුවන් සහ නාවික හමුදාවන් විනාශ වී ඇති අතර ඔවුන්ගේ මුදල් ඒකකයේද තදින්ම බිඳ වැටි ඇති බැව් පෙන්වා දෙයි. මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ ඉරානයට ආර්ථිකමය වශයෙන් සහාය දෙන වෙනත් විදේශීය රටවලට සහ ආයතනවලටද සෘජු බලපෑම් එල්ල කිරීමයි. ඒ අනුව ඉන්ධන ජාවාරම්, මුදල් හුවමාරු, නෞකාලියාපදිංචි කිරීම සහ ව්‍යාජ සමාගම් හරහා ඉරානයට උපකාරී කරන ඕරෑම පාර්ශ්වයකට එරෙහිව තදින්ම ආර්ථික සම්බාධක පනවන බවට ජනාධිපතිවරයා අනතුරු අඟවයි. ඉරානය හුදකලා කර පරාජය කිරීම සඳහා සියලුම මිත්‍ර රටවලට එක්වෙන ලෙස ඉල්ලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කිසි දිනක න්‍යෂ්ටිකාවියක් හිමි කර ගැනීමට ඉඩ නොතබන බවද අවධාරණය කොට සිටී. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ජාතික ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 40
සීමාව ඉක්මවා ඇති බැවද වාර්තා දක්වයි. අමෙරිකානු රජයේ අධික වියදම් සහ මූල්‍යහිඟය හමුවේ මෙලෙස ශීඝ්‍රයෙන් ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මෙය රට ආර්ථිකයට මෙන්ම ගෝලීය මූල්‍ය ස්ථාවරයටද දැඩි බලපෑමක් එල්ල කළ හැකි බැව් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අදට නියමිත සතියේ සිංහල පුවත්ේ පමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ ලංකා ලීඩර්ස් වෙබ් අඩවියේදී ඔබ සැමට සුවදායක සතියක් ආයුබෝවන්.

අනන්තු සංසාරේ ගමන් කරමින් සිටින අපට බුදු හිමියන්ගේ බුදු වදනින් නිවෙන්නට හැකිනම්. විශාරද සුනිල් එදිරිසිංහ ගයන මෙම ගීතය කුමාරදාස සපතන්ත්‍රිගේ ගීපද රචනයක්. සංගීතකට ඇත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන්.

0: එරිදා උදෑසන ත්‍රිත්‍රිපසෙට් ගුවන්විදුලි අපේ වැඩසටහනට සවන් දෙන අපේ හිතවතුන්ට වැදගත් වෙන පණිවිඩයක් තමයි මා මේ ඔබට සමීප කරන්න සූදානම් වෙන්නේ. සීත ඍතු අවසන් වෙලා වසන්තයේ උදා වී පළමු සතියන්තයේ පැවැත්වෙන ප්‍රසංගාත්මක රාත්‍රියක් පිළිබඳවයි මා මේ ඔබව දැනුවත් කරන්නේ. බොහෝ දෙනෙක් දන්නවා මෙල්බන් නුවර බටහිර ප්‍රදේශවල නම් ඔබ වාසය කරන්නේ වෙස්ටර්න් නයිට් පිළිබඳව. 2026 වර්ෂය වෙනුවෙන් පවත්වනු ලබන වෙස්ටර්න් නයිට් මෙය බොහොමත්ම සාඩම්බරයෙන් සංවිධානය කර ඔබට ඉදිරිපත් කරන්නේ බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමය. ඔවුන් මේ කටයුතු කරනු ලබන්නේ විහාරස්ථානයේ ගොඩනැගිලි අරමුදලට ආධාර එකතු පහදු කර ගැනීමේ පරම චේතනාවෙන්. ඒ වගේම තවත් අරමුණු රාශියක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අපි බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමයේ සභාපති චිත්‍රාල් ජයසිංහ මහතා සම්බන්ධ කරගත්තා.
1: අපේ සියලුම ත්‍රිත්‍රිපල්ලිස ගුවන්විදුලියට සවන් දෙන ඔබ සැමට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපගේ වෙස්ටර්න් නයිට් සුවදාමුව මෙවර සැප්තැම්බර් මාසේ 5 වැනි සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කරලා අවසන්. මේ සුවදාමුවේ ආරම්භය පිළිබඳව කෙටියෙන්ම විස්තර කිරීම සුදුසුයි කියලා මම හිතනවා. මේ ප්‍රථම වතාවට සංවිධානය කළේ වසර 2000 දී. මුලින් අපි අපරාත්‍රියක් හැටියට මෙම උත්සවය සංවිධානය කළා. ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය අංගයක් බවට මෙම වෙස්ටර්න් නයිට් ප්‍රසංගය පත් වුණා. 2013 වසරේ ඉඳලා එතෙක් පවත්වනගෙන ආපරාත්‍රිය වෙනුවට බුෆේ ක්‍රමයට ආහාර සපයමින් විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් අප පවත්වාගෙන යන ක්‍රමය වෙනස් කළා. අප නොකොඩවාම නොයෙකුත් වෙනස්කම් කරමින් අප ප්‍රදේශයේ පවත්වන ප්‍රධානම ප්‍රසංගය බවට පත් කළා. මේ ප්‍රසංගය පැවැත්වීමේ අරමුණු කීපයක් තියෙනවා. ඒ ගැන සඳහන් කළොත් විශේෂයෙන් අප ගත කරන කාර්ය බහුල ජීවිතයෙන් මේදී හිත මිතුරන් හමු සුහද කතා බහක යෙදෙන්න මේක විශාල පිටුවහලක් වෙනවා. ඒත් එක්කම අප ප්‍රදේශයට අලුතින් පැමිණි අය අඳුරා ගැනීමට සිද්ධ කරන්නත් පුළුවන් මේ ක්‍රම මගින්. ඒත් එක්කම අපගේ දූ දරුවන්ට ඔවුන්ගේ යහළු යෙහෙළියන් මුණ ගැහි සතුටු සාමීචි පවත්වන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔබ සැමට මේ ප්‍රසංගයට තම තමන්ගේ නෑදෑහිත මිතුරන් සමග සම්බන්ධ වෙන ලෙස බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමය වෙනුවෙන් මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
0: මීළඟට වෙස්ටර්න් නයිට් පිළිබඳව වැඩිමනත් විස්තර ඔබට ගෙනෙන්නට අපි සම්බන්ධ කරගන්නවා මේ ප්‍රසංගයේ සංවිධායක කමිටුව වෙනුවෙන් ආනුර ධනවංශ මහත්මයා.
2: ඔව් දසුන්, සභාපති ජයසිංහ මහතා විසින් සඳහන් කළ අරමුණු මුල් කර ගනිමින් මෙවරත් වෙස්ටර්න් නයිට් 2026 ෆන්ඩ්‍රේසින් දින විශාල වෙනස්කම් රැසක් සහිතවයි සංවිධානය කෙරෙන්නේ. මෙවර විශේෂ මෙනු එකකට අනුව සියලුම ආහාර පාන සපයන්නේ ප්‍රසිද්ධ කේටරින් ආයතනයක් වන ඩැන්ඩිනෝන් හි PND කේටරින් ආයතනයයි. හැම දිනටම ගැලපෙන ආහාර පාන මෙන්ම ළමයි වෙනුවෙන් සැකසූ විශේෂ ආහාර වර්ග එපමණක් නොව විවිධ අතුරුපසද මේට ඇතුළත්. ඉතින් සියලුම දෙනාට ගැලපෙන නොයෙකුත් ආහාර වර්ග මෙහිදී ඔබට රස විඳින්නට අවස්ථාව සලසා තිබෙනවා. ඉතින් මෙවර සංගීත කණ්ඩායම් පිළිබඳව සඳහන් කළොත් මෙවැනි ප්‍රසංග සඳහා වඩාත්ම සුදුසු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මැංගෝ ජෑම් තරුණ සංගීත කණ්ඩායම් විසින් සපයන්නේ ජනප්‍රිය ගීත රැසක්ම ඔබට රස විඳින්නට අවස්ථාව උදා වෙනවා. එමෙන්ම නර්තනයට කැමති අයට වේග රිද්ම ගීත රැසක්ද සූදානම්. එමෙන්ම ඔබට උපරිම සතුට විනෝදය ගෙන දෙන ප්‍රාසංගික රාත්‍රියක් රස විඳීමේ අවස්ථාව උදා කරන්නට අප සංවිධායක කමිටුව ලහිලයියේ මේ දිනවල කටයුතු සූදානම් කරමින් පවතිනවා. එපමණක් නොවේ, ඔබට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාවත් උදා වෙනවා. එමෙන්ම මේ ලැබෙන ලාභය ගොඩනැගිලි අරමුදලට බැර කරන බව සඳහන් කරන්නත් කැමති. ඉතින් ටිකට්පත් පිළිබඳව සඳහන් කළොත් වැඩි ටිකට්පත් $65 සහ වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමයින්ගේ ටිකට්පත් $25 වෙනවා. මේ වෙනිටත් විශාල ටිකට්පත් ප්‍රමාණයක් විකිණී අවසන්. එනිසා අවසන් මොහොත දක්වාන සිට ඔබේ ටිකට්පත් දැන්ම වෙන් කරවා ගන්න. එමෙන්ම ඔබ කණ්ඩායමක් ලෙස පැමිණීමට බලාපොරොත්තු වන්නේ නම් මේසයක් වෙන් කරවා ගන්නත් පුළුවන්. මේ පිළිබඳව වැඩි විස්තර පාරමිතා ටෙම්පල් ෆේස්බුක් පිටුවෙන් සහ මෙල්බර්න් ඉවෙන්ට් කැලෙන්ඩර් එක මගිනුත් සංගමයේ නිලධාරින් මහතුන්ගෙන් දැනගන්න පුළුවනි. ඒ වගේම බොහෝ ශ්‍රී ලාංකික වෙළඳ සැල්වල පෝස්ටර්ද ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ පැවැත්වෙන ස්ථානය පිළිබඳව සඳහන් කළොත් සෙන්ට් බර්නඩෙට් කොමියුනිටි සෙන්ටර් නම්බර් 21-29 කුක් ඇවෙනියු සන්ෂයින් නෝත්. මේ පසුගිය වසර ගණනාව පුරා මෙම ප්‍රසපුරුදු ස්ථානයමයි. මේ ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක්. එමෙන් වාහන නැවැත්වීමේ විශාල ඉඩකඩක් තියෙන කාපාකයක් සහිතයි. ඉතින් දිනය පිළිබඳව සඳහන් කළොත් සැප්තැම්බර් මස 5 වෙනිදා මේ සෙනසුරාදා දිනයක්. වේලාව පසරු 6:30 සිට රාත්‍රී 11:00 දක්වා. ඉතින් ඔබට ටිකට් පත් ලබා ගැනීම සඳහා පාස් සඳහන් අය අමතන්න පුළුවන්. මම අනුර ධනවංශ 0469-403-981 රෝහණ 0416-154-313 ජයසිංහ 0415-154-489 චුමින්ද 0430-393-928 වීරසිංහ 0402-310-091 ඉතින් ඔබගේ අවිවේකී දිවියෙන් මදකට හෝ මිදී මේ වසන්ත සමයේ පළමු සතියන්තයේ ඔබගේ දූදරුවන් හිතමිතුරන් සමග ප්‍රණීත ආහාර පානවල රස විඳමින් මියුරු සංගීතයෙන් සතුටු වෙන්නට මේ ප්‍රාසංගික රාත්‍රියට අපහායක වන මෙන් බටේර වික්ටෝරියානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ඔබ සැමට සුවත් ආරාධනා කරනවා. ඉතින් අපගේ මෙම කටයුතු සාර්ථක කරගන්නට නිරතුරුවම 3SSS ගුවන්විදුලිය මගින් ලබා දෙන අන්පොමේ සහයෝගය වෙනුවෙන් විල්පට් සිරිවර්ධන මහතාටත් දසුන් ගජමන් මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට බටහිර වික්ටෝරියානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ස්තුතියි.
0: වෙස්ටර්න් නයිට් 2026 ෆන්ඩ්‍රේසින් දින පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සෙනසුරාදා. පස්වරු 6:30 සිට 11:00 දක්වා පැවැත්වෙන ස්ථානය සෙන් බෙනඩිට් කමියුනිටි සෙන්ටර් නොම්බර 21 සිට 29 දක්වා කුක් ඇවෙනියු සන්ෂයින් නෝත්හිදී. ටිකට්පත් සඳහා අනුර ධනවංශ 0469-403-981 රෝහණ 0416-154-313 ඊළඟට ජයසිංහ 0415-154-489 චුමින්ද 0436-393-928 වීරසිංහ 0402-310-91. ඉතින් අපි ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා 2026 වෙස්ටර්න් නයිට් සමගින් එකතු වෙන්නයි කියලා.

0: රට අභ්‍යන්තරයේ පවතින නීතිමය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදත් අපි ආරාධනා කළා බටහිර ඉන්දීය කොදෙව්හි ජමයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු නීති පීඨාධිපති වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතාට. අපි තුමා පිළිගන්නවා මෙතනට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන්.
2: ලංකාවේ දැන් මේ වෙනකොට කතිකාවක් ඇති වෙලා තියෙනවා එල්ලුම්ගහ බලාත්මක කරන්න නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කියලා. මේ නීතිය ක්‍රියාත්මක කරන්න ලංකාවේ වර්තමානයේ පැනනගෙන ගැටලු පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.
1: ශ්‍රී ලංකාව කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ රටක් නෙමෙයි. අපි දන්නවා හිටපු අගමැති ගරු SWRD බණ්ඩාරනායක ඝාතනය කිරීමේ දීර්ඝ නඩු විභාගයේද පසුව සෝමාරාම භික්ෂුවට මරණ දඬුවම දුන්නා. එනිසා වරින් වර මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අවසානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ 1976. ඉන් පස්සේ ඒ මරණ දඬුවම දෙන සියලු දෙනාම බන්ධනාගාරයේ ඉන්නවා. ඒක අධිකරණ අමාත්‍යාංශය ගොඩක් විමර්ශනය කළා. එක්ක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙනවා. එහෙම නැත්තම් ජනාධිපතිවරයාටත් පුළුවන් 34 වන විවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 පූර්ණ සමාවක්, එහෙම නැත්තම් අර්ධ සමාවක් දෙන්න. ඒවත් මුලින්ම ලිපිගොනු බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔබ අහනවා මේකට තියෙන බාධා මොනවද කියලා. ඔව්, අපිට බාධාවන් කීපයක් තියෙනවා. බාධාවන් නැති දේවලුත් තියෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ 65%කට වඩා ප්‍රමාණයක් බෞද්ධයෝ ඉන්නවා. ඒ නිසා අපි දන්නවා සතෙක් මැරීම පාපයක් වගේම මිනිසුන් මැරීම ආනන්තරීය පාප කර්මයක්. හැම ආගමේම තියෙනවා. Thou shall not kill. ඒක 10 commandments වලත් තියෙනවා. අනිත් හැම ආගමකම තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකයෙක් හැටියටත් කලින් ක්‍රියාත්මක කරා. දැන් නෑ රටවල් 47 කවුන්සිලයේ. හැබැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 978 ජීවත් වීමේ අයිතිය කොහෙවත් පිළි අරගෙන නෑ. කළු සිදු අකුරේ ඉන්දියාවේ නම් 20 වන ව්‍යවස්ථාවේ පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බාධාවක් නෑ දැන් උනා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් මාධිකරණ විනිසකාරවරයා විසින් මරණ දඬුවම ප්‍රකාශිරපත් කරනවා. ඊට පස්සේ ඒක අභියාචනා කළ ශ්‍රේෂ්ඨාධිකරණයට තහවුරු කරාට පස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අධිකරණයෙන් දුන්නාට මාධිකරු ජනාධිපතිවරයා විසින් අත්සන් කරන්න ඕනේ. කිසිම ජනාධිපතිවරයෙක් මේ දක්වා ඒක අත්සන් කළා නෑ. දැන් ලංකාවට ලොකු අභියෝගයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන අපි විවිධ සම්මුතීන් අත්සන් කළා තියෙනවා. සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය ගත්තොත් ලංකාවේ එක පාර්ශවයක් ලංකාව බැඳිලා ඉන්නවා. ඒකේ 6 වෙනි ව්‍යවස්ථාවේ පිළිගන්නවා ජීවත් වීමේ අයිතිය කියන එක. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවිධ කමිටු වලට ලංකාව යනවා. අපි පොරොන්දු වෙලා තියෙනවා මරණ දඬුවම අහෝසි කරනවායි කියන එක. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන වෛකල්පිත සම්මුතිය තියෙනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියට. ඒක පැහැදිලිවම කියලා තියෙනවා ඒක ජාත්‍යන්තර සම්මුතියක්. ඒකෙදි කියලා තියෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය කරන්නේ කියලා. ලංකාවේ ඒක තාම අත්සන් කළත් නැහැ. ඒ නිසා ප්‍රතිපත්තියක් ලෙස ලංකාව ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් දැඩි කතා බහකට ඇවිල්ලා තියෙනවා මේ කියන මද්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධව ගත්තාම රට තුල සහ කැබිනට් එකෙත් මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් ආවා. අපිට තියෙන එකම ගැටලුව තමයි ජාත්‍යන්තරව අපි අත්සන් කරලා තියෙන සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය. ඒකේ දෙවෙනි වෛකල්පික සම්මුතිය මරණ දඬුවම අවශ්‍ය කරන්න කියන එක විටින් විට ලංකාවට එරෙහිව අපිට සම්මත කරලා තියෙනවා යෝජනා කීපයක්. එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ ඒකේ 45(1), 55(1) වගේ ඒවායි පැහැදිලිව කියලා තියෙනවා මරණ දඬුවම අවශ්‍ය කරන නීති ගේන්න කියලා. ඒ වගේම තමයි වසර 4කට වරක් ලංකාව ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ UPR Universal Periodical Report විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව. ඒක 2027 ලංකාව දෙන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුවේ ඒක හදන්න අන්තර් කමිටුවක් දාලා තිනවා අමාත්‍යාංශය අරන්. මෙන්න මේකෙත් තියෙනවා මරණ දඬුවම අවශ්‍ය කරන්න වහාම නීති ගේන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් මගින් හා විශේෂයෙන්ම වෙනත් නීතිවලින්. ඔබ තමයි තියෙන තත්ත්වය ලංකාවේ.
2: මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියලා සමාජයේ කතිකාවක් ඇති වෙනකොටම අපිට හැඟියනවා දැන් මේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කුඩු මේ සියල්ල නිදාසේ කරගෙන යන අය වැඩිම වුණු අවුරුදු 20ක් හිරේ ගත කරා. ඊට පස්සේ උන්ට සමාව හම්බෙනවා. ඉතින් මේ තුලින් ලංකාවේ ජනතාවට වැරදි පූර්වාදර්ශයක් දෙනවා. උඹ මොනවා කළත් මරණ දඬුවම නම් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඇතුළට ගිහිල්ලා ඇතුළේ අවුරුදු 20ක් ජන බදු මුදලින් ඔහුව ජීවත් කරනවා. වෙනවා. ඇත්තටම උඩුකාරයෙකුට පහතල අපරාධකාරයෙකුට එළියේ ඉන්නවට වඩා ඉතාමත්ම සුරක්ෂිත ඇතුළේ ඉඳගෙන ඒ ඇතුළේ ඉඳගෙන ඔහුගේ ඒ කටයුතු කරගෙන යනවා. ඔබතුමාට මොකද හිතෙන්නේ කියන්නේ?
1: ඔව් මම ඒකට මෙහෙම ප්‍රවේශයක් එන්නම්කො. බූස් රැඳවුම් කඳවුරේ ඉන්නවා 60 දෙනෙක්. ගැටි වශයෙන් ඔය කියන පාතාල හා කුඩුත් එක්ක සම්බන්ධයි. මම නමත් එක්ක කියන්නම්කො. පොඩි ලෙසි කියලා කෙනෙක් ඉන්නවා. මට හම්බුණා එයාව සම්මුඛ සාකච්ඡාවක් කරන්න. රජීර වාර්තාවක් හදලා දෙන්න. මම ගියා. ඒකට පොඩි ලෙසිකින් මම ඔයාට ඇප ලැබෙන්නේ තියන්නේ ඇයි යන්නේ? මට එළියේදී ගහලා දායි කියලා. අන්න දැන් ඔබට තේරෙනවා. ගොඩක් අය ආරක්ෂාව සඳහා තොතන ඉන්නවා. මං අනිත් නම් සදා කරන්නේ. දැන් මූලික වශයෙන්ම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනකොට ඔබ කියන ස්ත්‍රී දූෂණ බරපතල මිනී මැරීම් වගේ වට නෙමෙයි දැනට කැබිනට් එකේ සාකච්ඡා වෙන්නේ විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්. මේ නිසා සමාජය විශාල වැරදි වලට පෙළඹෙනවා. ඔය කියන බොහෝ වැරදි වලට පෙළඹෙන්නේ මෙන්න මේ කියන විෂ මත්ද්‍රව්‍ය භාවිතයත් එක්ක. ඒ නිසා මුලින්ම මම හිතන්නේ කැබිනට් එකට යෝජනාව ඇවිල්ලා තියෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජීවිතාන්තය දක්වා සිර දඬුවම මදි. හැබැයි මතක තියාගන්න ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම වුණත් විසකින්නේ නැහැ. අපි දන්නවා අධිකරණයේ අවුරුදු 5ක සිට දැනුම දුන්නොත් ඇත්තටම ඇතුලේ ඉන්නේ 3000ක් විතර. මොකද ඒගොල්ලන්ගේ නිවාඩුකම තියෙනවා හොඳ චරිතයට. ඒවා අඩු වෙලා යන. ඒ නිසා දැන් අපිට කරන්න මූලික වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ජාත්‍යන්තරව අපිට එන මූලික වශයෙන් මේ යෝජනාව එක ගත්තාම නමුත් සිංගප්පූරුව ඕ රටවල මත්ද්‍රව්‍ය වලට පමණ මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන රජයේ ඒ පැත්ත තමයි බලනව ඇත්තේ. ඒ ශමත්ද්‍රව්‍ය වලක ගත්තොත් මේක ගොඩාක් වෙලාවට නැති වෙයි. ඉතින් මේක ඩිමාන්ඩ් සප්ලයි එක අඩු කරන්නත් ඕනේ. ඊළඟට ලංකාවට එන ප්‍රමාණය අඩු කරන්නත් ඕනේ. මරණ දඬුවම එක විකල්පයක් පමණක් ලෙස තමයි හිතන්නේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම උත්සාහ කරන්නේ. සිරිසේන ජනාධිපතිවරයා කඹේ පවා පකිස්තානයෙන් ගෙනාවා. ඒ තිබ්බ අස්සම් කරන්නේ ඉතරයි. නමුත් බඳනාගාරේ ඉන්න අයට බඩේ එළිය ගිහිල්ලා විවිධ අඬලා කරලා ඒව කොහොමයි නවතාර ඔබ කියන විදිහට මේගොල්ලෝ එළියට ඇවිල්ලා තේකම තමයි කරන්නේ. ඒක චීනේ නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. ඉතාල දෙඩිව. ඒ වගේ රටවල් බොහොමයක් තියෙනවා. නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි කියලාම ඔය කියන අපරාධ අඩු වෙලා නැහැ. ඒව ක්‍රියාත්මක කරනවා. නමුත් යම්කිසි ආකාරයකට අපිට මම නම් හිතන ප්‍රොබේෂන් පීරියඩ් එකට හරි මේක උත්සාහ කරලා බලන්න. ඉතින් කියන්න බෑ ඒක පොලිසි ඩිසිෂන් එකක් ගන්න එක. නමුත් ප්‍රිසන් විසිට් වලද මට කියලා තියෙන දේ තමයි ඒගොල්ලෝගේ එළිය ඥාතින් කතා කරනකොට අපි නම් විරුද්ධ නේ මේ ඉන්න ඔක්කොම මරණ දඬුව දුන්නත් කියන එක. සමාජ මතය එකයි, සමාජ කතිකාවේ එකයි, සමාජ අවශ්‍යතාවයේ එකයි. ඉතින් මේ බලතුලනයක් එක බල්ලා මේ ක්‍රියාත්මක කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් මෙතනදී තව දුරටත් මේ සිදුවන අපරාධ වලදී වළක්වා ගැනීමට එය උත්සාහ කරනවා. මොකද 70න් පස්සේ අද වෙනකන් 70 එහෙම කුඩු තිබ්බේ නෑනේ. ඔය විෂමත්ද්‍රව්‍යම තිබ්බේ නෑ. දැන් තමයි මේ දේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ජාත්‍යන්තරයෙන් අපිට මූලික වශයෙන්ම මේ එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවික මාගමසාරි සොරියා විශ්චිනුත් ලංකාවට රතු නිවේදන් ඉදිරි කළා දිනවා. මේ කොහොමද ක්‍රියාත්මක කරන්න ඉපයි කියලා. මොකද රාජනවන සංවිධාන ගොඩක් එයාගේ ජීවිත ආරක්ෂාව. එහෙමනම් මේ කොහොමද විසඳන්නේ කියන එකට යම් ආකාරයකට හේතු සොයා බලන්න පාර්ලිමේන්තු කමිටු අනෙක් කමිටු දාලා සොයා බලන්න ඕනේ. කැබිනට් එකෙන් සම්මත වුණාට පස්සේ මේ සම්බන්ධව ගොඩක් වෙලාවට කතිකාවක් රටතොල නිර්මාණය වෙයි කියලා හිතනවා. නමුත් අභියෝග තියෙනවා. දේශීය වශයෙන් අභියෝග තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් අභියෝග තියෙනවා, වෙනත් රටවලින් අභියෝග තියෙනවා. IMF එකක් බලාගෙන ඉන්නවා. මොකද මානවීය මම ආරක්ෂා කිරීම ජීවත් වීමේ අයිතිය කියන්නේ ඇබ්සලියුට් රයිට් අපරිමිත අයිතියක්. ඒ රජයට පවා ක්‍රියාත්මක කරන්න බෑ කියන තැනින් කොහොම හරි මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි කියන දේ තමයි මම ඉන්නේ. මොකද මේගොල්ලෝ කොහොමත් විවිධ විකල්ප දාලා උත්සාහ කරත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්නේ ඒක සාර්ථක වෙලා නැහැ. මේක එක ක්‍රමයක් කියන එක තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ.
2: මීළඟට තවත් පැත්තක් ආවරණය කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ වංචා දූෂණ අනපනත්වල බොහෝ ව්‍යාකූල තැන් වර්තමාන රජය මේ පනත් වලට අලුතෙන් සංශෝධන එකතු කරනවා. අපි වර්තමානයේ සිදුවෙන වෙනස්කම් පිළිබඳවත් අපි කතා කරමු.
1: තාම වැදගත්. අපි දන්නවා 1994 දී අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව පිහිටවලා ගත්ත උත්සාහයක් තමයි රට තුළ දූෂණය අල්ලස සහ අක්‍රමිකතා නැවත්වන්න. නමුත් මේක සාර්ථකව ක්‍රියාත්මක වුණේ නැති නිසා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වගේ ආයතන එකතු වෙලා 2023 දී අපි ගෙනාවා දූෂණ විරෝධී පනත කියන එක. විශාල වශයෙන් මල්ලස් වලටත් සමාගම දූෂණය නැවති වරදටත් දැන් ගොඩාක් හිටපු මැති අමතිවරුත් මේ දූෂණ නෙට් එකට අහු වෙලා තියෙනවා. ඉදිරියේදී මේවා ක්‍රියාත්මක කරනවා. නමුත් මේක පවා සමහර අවස්ථාවලදී තවත් රටේ තියෙන ඩිජිටල් කරන එක ඒ විද්‍යුත් මාධ්‍යත් එක ගත්තට පස්සේ මේක තවත් මූලික වශයෙන්ම සංශෝධනය වෙන්න ඕනේ. එවැනි සංශෝධන දැන් පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණා. එවැනි ප්‍රධාන සංශෝධනයක් තමයි අනිවාර්යයෙන්ම මේ පනත අනුව වත්කම් හා බැරකම්. වත්කම් හා බැරකම් හෙළිදරව් කළ යුතුයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම මේක හෙළි කළ යුතුමයි. නමුත් දැන් ප්‍රශ්නයක් ආවා, මෙහෙම හෙළි කරන ඒවා විශාල වශයෙන් මාධ්‍ය අරගෙන එක දිගට FB නැත්නම් මූණු පොත හා අනිත් ඒවායින් ප්‍රචාරය කරනවා යම්කිසි ආකාරයේ අපහසුතාවයකට පත් වෙන්නේ නැති යම යම් ඇතියම තුරුන්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේකට සංශෝධනයක් ගේන්න උත්සාහ කරා. ඒක තමයි දේශපාලඥයන්ගේ ඒ කියන මැතිඅමතිවරුන්ගේ වත්කම් බැරකම් එම ප්‍රකාශ කරලා තියෙනවා අනිවාර්යෙන් ඒවා වෙබ්සයිට්ස් වලට දාලා මාධ්‍යයේ ප්‍රචාරය කරන්න එපා. ඒ නිසා මේක සම්පූර්ණ වශයෙන්ම නවත්තන්න කියලා සංශෝධනය කියන්නේ කියලා. නමුත් මම දැක සභා නායක ගරු විමල් රත්නායක මැතිතුමා කියනවා විශේෂයෙන්ම ඒක රාජ්‍ය නිලධාරීන්ට නෙමෙයි, ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු අවශ්‍යතාවයට පාවිච්චි කරන්න. නමුත් දේශපාලඥයන් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සංශෝධනේ එහෙමම ඉන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මැති ඇමතිවරු හිටපසා ඉන්න අයගේ වත්කම් බැරකම් එළිදරව් කළ යුතුයි කියන එක ඒක යම්කිසි ආකාරයකට ආවරණයක් දාන්න බැලුවා. නමුත් ජනාධිපතිතුමාත් මැදි අතුලේ කයින් කරා. දෙවෙනි එක තමයි දැන් මේ දූෂණ විරෝධී පනත යටතේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ සම්බන්ධව තොරතුරක් දෙන්නේ ඇතුලේ ඉන්න අයමනේ. අමාත්‍යාංශයක වෙන්න පුළුවන්, පහළ නිලධාරීන් ඒ අය ගුටි බෙට වලට භාජනය වුණා, රස්සාව අහිමි වුණා. දැන් අර විසල් බ්ලෝවර්ස් ලා රකින්න විශාල වශයෙන්ම මේ පනත උදව් වෙලා තියෙනවා. ඒ විසල් බ්ලෝවර් තොරතුරු දෙන්නෙකුට, අභ්‍යන්තර තොරතුරු දෙන්නෙකුට පවා එහෙම හිරියර කළොත් ඔගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවයි කියලා තමයි දැන් පනත තියෙන්නේ. ඒ වගේම 2015 වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරකීමේ ආයතනය තියෙනවා. ඒ ආයතනොත් ඒ අයට සම්පූර්ණයෙන්ම සහය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, වැදගත්ම කතන්දරේ මේකයි. ඒක තමයි දැන් ඔය අල්ලස් ගන්නවනේ. ඒ පිළිබඳව ගොඩක් අය කියන්නේ අල්ලස් කොම්සම. ඒ අල්ලස් ගන්න අයට අප ලබා දීමේ ක්‍රමයේදී තියෙනවා. හැබැයි අප දෙන්නේ අප පනතයට. 1990 අප පනතයට තමයි අප දෙන්නේ. ඒකට අප පන දෙන්නේ අප ලබා ගන්න මිස අප ලබා නොදෙන නෙමෙයි. වෙන මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරලා ගොඩක් අය මේකේ යම්කිසි ආකාරයකට ඒගොල්ලන්ගේ තර්ක ඉදිරිපත් කරලා ඒගොල්ලෝ අප ලබා ගන්න. දැන් ගින්නේ යනවා. මෙන්න මෙහෙම ලක්ෂයට වඩා ගන්නවා නම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප දෙන්න බෑ. අප ගන්න මහාධිකරණයෙන්ම යන්න ඕනේ. ඒ නිසා අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ඒක හොඳ යෝජනාවක්. මොකද ඒකට හේතුව තමයි දැන් ලක්ෂයක් තමයි ඒක සම්මත වෙලා නැහැ. ඒක චැලෙන්ජ් කරන්න පුළුවන් සුප්‍රීම් කෝට් එකේ 50 කට පාර්ලිමේන්තුවට ගියාම. ඊළඟට වැදගත්ම කාරණේ තමයි ඔන්න ඔය කියන ආකාරයට ලක්ෂයක් හෝ ලක්ෂයට වඩා ගත්තොත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙන්නේ මහාධිකරණයට. එතකොට විශාල කාලයක් ඉන්න වෙනවා මේ වෙනතු. ඊට වඩා ගත්තොත් තවත් උඩට යන්න වෙනවා. ඒ වගේ මෙවැනි සංශෝධන ගේන්නේ ආරක්ෂා කරලීම සඳහා. ඒ නිසා තමයි අල්ලස් දූෂණය තරම කලින් තිබුණට මේවා ටෙක්නිකල් වැරදි දාලා ටෙක්නිකල් අඩුපාඩු කොමසාරිස් වරු කෙනෙක් අස්සන් කළා නැහැ, දෙන්නේ අස්සන් කළා නැහැ කියලා 45% වඩා විසි කරා. දැන් නැවත ඒවා අරගෙන ක්‍රියාත්මක. මේක හොඳ දෙයක්. ඕන රටක අපි ජීවත් වුණා අල්ලස දූෂණය කියන එක මැඩලීම සඳහා විවිධාකාරී ක්‍රියාමාර්ග එනවා. ඒ වගේම රට තුල මෙතෙක්කල් තිබෙන ප්‍රාදේශ මට්ටමින් ඔය අල්ලස දූෂණ කොමිස්සමේ කාර්යාල 23 ඒගොල්ලෝ ආරම්භ කරනවා. ඒ නිසා මේ තුලින් යම්කිසි ආකාරයක ක්‍රමවේදී ඇති කරන්න ඕනේ. විශාල වශයෙන්ම මේ වත්කම් බැරකම් සම්බන්ධ සිද්ධි තාම වැදගත්. මොකද අයතාලෙස ධනෙ උපයන්න බෑ. හේතුව තමයි පුෂ්පයිසිකලෙන් තමයි එන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහා ගෙවල් අදලා වාහනර වී කරන් යන්නේ කොහොමද? ඒක ප්‍රකාශ කරන්න. ඇයි ඒකට බය වෙන්නේ? තමන්ට සල්ලි ලැබුණ ආකාරය ප්‍රකාශ කරන්න. මේකත් එක්ක යන අනිත් එක තමයි මනි ලොන්ඩ්‍රි. ඒක තමයි මුදල් විසුද්ධි කරන පනත. දැන් පේනවා බැංකු 4ක මුදල් කොහොමද එළියට ගියේ? කවුද මේවට සම්බන්ධ? ඒ නිසා මුදල් විසුද්ධි කරන පනතයි අල්ලසා දූෂණ විරෝධී පනතයි මේ ඔක්කොම එකට එකතු වෙලා යාන්ත්‍රණයක් හදලා සෙන්ටර් පොයින්ට් එකක් හැදුවොත් අපිට පුළුවන් ගොඩක් ඒවල් ගන්න.
2: පසුගිය සතියේ කතා කරා මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. දැන් 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ වෙනකොට දින 14 කාල සීමාවක් ඉතිරිලා තියෙනවා. ඒ සඳහා නීතිය තර්ක කරන්නට නීතියට යන්නට දැනගන්නට තියෙන පරිදි පෙස්සම් 11ක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා තියෙනවා. ඒ 11 මොන ආකාරයෙන්ද ඊට 11ට වැඩිද? එතකොට අද ඒ தත්ත්වය මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු.
1: සිකුරාදා හවසෙනකොට පෙස්සම් 13 දක්වා වැඩි වෙලා තියෙනවා. තවම පෙස්සම් ලැබෙමින් පවතී. තව සතියක් තියෙනවා. 25න් පස්සේ තව සතියක් තියෙනවා. මේ දින 14 තුල පෙස්සම් වල වර්ධනය පෙන්වුම් කරන්න පුළුවන්. එහෙම අපි හිතමු පිටසම් 20ක් ආවත් 500ක් ආවත් මේව මූලික වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා බලන්න පුළුවන් ශිෂ්ටාධිකරණ. පිටසම් මෙන ප්‍රමාණයට වඩා වැඩගත් ඒක කන්ටෙන්ට් එක. දැන් මේ ඇවිල්ලා තියෙන පිටසම් වලින් සමහර පිටසම් මම කියුවා. ඒ සෑම පිටසමකම පොදු දේවල් මම කියන්නම්කෝ.

0: සම්වල තියෙන්නේ 175 කියලා කියන එක. ඒ කියන්නේ විශ්වකරුණුගේ වයස ශ්‍රේෂ්ඨාධිකරණයේ 65 සිට 67, අභියාජනාධිකරණයේ 73 ඉඳන් 65 වැඩි කිරීම ඍජුවම ජනතා පරමාධිපත්‍යයට බලපාන. ජනතා පරමාධිපත්‍යයට බලපාන නිසා මේක 3/2ක ඡන්දයේ අමතරව ජනමත විචාරණයකට යන්නේ කියලා. ඔය සෑම පිටසමත්ම ඉන්න මේ කියන පදනම මත වෙන පදනමක් කියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ වෙන රටවල් පෙන්නා දෙයි, ලංකාවේ තියෙන නීති පෙන්නා දෙයි. ඒ නිසා දැන් මේ පිටසම් අවසාන වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ඔය එක එක නෙමේ ඒවායේ පදනම මත අරගෙන ඒක ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා පිටසම් විභාග කරයි. විභාග කරලා මේක ප්‍රසිද්ධිය දෙන්නේ නැහැ. විභාග කරන්නේ මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය වුණාට මේක කිසිම ආකාරයකට නඩු තීරණයක් වගේ තීරණය කරන්නේ නැහැ. මේක වාර්තාව. ඒගොල්ලෝ අනනුකූලද නැද්ද කියන වාර්තාව කෙලින්ම දෙන්නේ ගරු කථානායකතුමා. එතුමා තමයි මේක කියවන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් වැදගත්ම කාරණේ තමයි මේක පරමාධිපත්‍යයත් එක්ක ගැටෙනවා. ඒ නිසා 3/2ක ඡන්දයේ මදි අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න කියලා. ඔකට ඉතින් උත්තර සපේනවා. රජයේ පැත්තේ නීතිපතිතුමා ඉන්නවා. තව අතුරු පෙත්සම් එන්න පුළුවන්. ඒක සායක දක්වන පෙත්සම් එන්න පුළුවන්. ඒකනේ මේකේ ස්වභාවය. ඒ නිසා අපිට කියන්න පුළුවන් සිකුරාද වෙනකොට 13ක් තියෙනවා. තව වැඩි වෙන්න පුළුවන්. කොච්චර පෙත්සම් ආවා? එය දින 14න් පස්සේ දින 3කුත් 21කුත් ඇතුළත ශේෂ්ඨ අධිකරණය ඒගොල්ලන්ගේ මතය මේ ආණ්ඩුක්‍රම ස්ථාවරයට ගැටෙනවද නැත්ද කියලා ලබලා දෙන්නේ කෙලින්ම කථානායකවරයාට. නමුත් මේවා නැවත අපි ආචනා කිරීම පූර්ණ මණ්ඩලය ඉල්ලන්නේ ඊට පස්සේ
1: බෑ. අද අපිට ලැබෙන කාලයත් එක්ක ඔබට සම්ජීවිත සිදුවෙනවා. වටිනා නීතිමය කාරණා සමූහයක් අපි අද කතා කළා. මෙල්බන් නුවර ත්‍රිබල්සෙක් ගුවන්විදුලි අසන අසන්නන් වෙනුවෙන් මේ කාලයේ සීමාව වෙන් කිරීම සම්බන්ධයෙන් අපි පාට ස්තුතිවන්ත වෙනවා. කොහොමත් මේ ස්තුතිය ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.
2: මීළඟට ඔබ වෙත ගෙනෙන මෙම යුග ගීතය ආචාර්ය නන්දා මාලි සමග හිත් පැස්කුල්ගේ ගායනයක්. පද රචකයේ මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතයේ සරත් දසනායක.

0: දවසේ අපි සූදානම් වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොයි බටද කියන එක අතීත වර්තමාන අනාගත වශයෙන් අපි කොටස් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන දීර්ඝ සාකච්ඡා මාලාවක්. එහි සම්පත්දායකත්වය සඳහා අපි තෝරගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා. අපි එතුමා තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා TWSET ගුවන්විදුලි ආසන මෙල්බන් ජනතා වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියලා. ආයුබෝවන්
1: මාතෘ
0: 1948 නිදහස ලැබුණා කියලා කියනවා. ඒ මොහොතේ සතපාක්වත් අපි ලෝකෙට ණය තිබුණ නැහැ. 1970 ගණන් වෙනකන් ඒ තත්ත්වය පැවතුණා කියලා අපි අහලා තියෙනවා අපි නොදන්න අතීතේ. නමුත් මෑත කාලීනව බලපාපු මේ ආර්ථික අවපාතය, එහෙම නැත්නම් ආර්ථික විනාශය සිදුුනේ බොහෝ දෙනෙක් කියනවා මහින්ද රාජපක්ෂලා හොරකම් කරපු නිසා, රනිල් වික්‍රමසිංහලාගේ ප්‍රතිපත්තියක් නැති ණය ගැනීම නිසා, වගේ නොයෙකුත් කාරණා කියනවා. හැබැයි දීර්ඝව හිතලා බලනකොට දීර්ඝ කරුණු සොයනකොට මේක මේ දවසින් දෙකෙන් ඇතිවෙච්ච කාරණාවක් නෙමෙයි. 1948 අපි නිදහස ලැබුවට තාමත් අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට තමයි හඳුන්වන්නේ. තාමත් කිසිම නිෂ්පාදනයක් රටේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරලා අපනයනය වෙන්නේ නැහැ. අපි ආනයනය මත ජීවත් වෙන රටක්. අපි පටංගම අපේ මේ ආර්ථික අවපාතේ ආර්ථික විනාශයේ පසුගිය 2022 වර්ෂයේ සිදුවිච්ච දෙයට මූලික වූ බලපා කරුණු සහ අතීත ආවර්ජනයන් සමග.
1: ඔව් බොහොමත්ම ස්තුතියි මේ ඔස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයකින් අපි වගේ කෙනෙක් ආරාධනා කරලා මේකට සම්බන්ධ කරේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාතෙට. ඔබතුමා හරිම තැනකින් තමයි අල්ලගත්තේ. මට හිතෙන්නේ මේ අර සර්පයාගේ කුණුවෙන් අල්ලගන්න එපා වලිගෙන් අල්ලගන්න හොඳ නැහැ කියන කතාවක් තියෙනවා. වලිගෙන් අල්ලගත්තොත් දෂ්ට කරනවානේ. ඒ වගේ අපේ බොහෝ අය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කතා කරද්දී වර්තමාන මතුපිට පෙන්න දැන් අපි කියන ස්පර්ශක කියලා කියන ටැන්ජිබල් ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ බොහෝ වෙලාවට. නමුත් අපි ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්යවරු පරිශකු විශ්ලේෂණ හැටියට බලපුවම අපි ඊට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් මේ දේ බලනවා. ඒ තත්ත්වයට පත්ුනේ ඇයි කියන එක වස්තු බීජය කියන්නේ මූලයේ ඔයල බැලීම තමයි පරිශකේ කාර්ය බාරගෙන නොපෙනෙන තැන නොදන්නා අනිත් අය නොදන්නා නොපෙනෙන තැන සොයා බලා ඒකට විසඳුම් ඉදිරිපත් කිරීම තමයි කියන්නේ ප්‍රශ්න ගොඩාක් උද්යම් කැටුවක් නිර්මාණයනවා. මේ ගැටලුවට පිළිතුරු දීලා හරියන්නේ නැහැ. ගැටුවට විසඳුමක් දෙන්න ඕනේ. විසඳුමක් දෙන්න නම් ප්‍රශ්න එකකින් එක වෙන් කරලා අරගෙන ඒකට පිළිතුරු සැපීම තමයි කාර්යභාරය වෙන්නේ පරිශකේ. ඒ තුලින් බලද්දී ඔබතුමා පටන් ගත්ත මේ 48 නිදහස ලැබෙනකොට කොහොමද අපි ආපු ගමන් මඟ ගැන මම ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොකද අපි ඉතිහාසය ගැන හරියට කියවීමක් නැතුව එහෙමනම් අපි කියන එකට ගතික විග්‍රහය ඩයිනමික් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරියට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඔබතුමා තු වගේම යටතීත පාලන සමයේ ගොඩක් ඈතට යනවා අපි නිදහස ලබා ගත්තා. 2003 අපිට 48 අවුරුද්දේ ඒ වෙනකොට රටේ අපේ අයවැය අතිරික්තයක් තිබුණා කියලා ඒක ඇත්ත. මොකද ආර්ථික විද්‍යා විෂය තුල බලන්නේ රටක අභ්‍යන්තර තුලනය සහ බාහිර තුලනය කියන සාධකින ක්‍රමය ප්‍රධානම වැදගත් වෙන රටක ඉදිරි ගමන් මඟ සහ සංවර්ධන සැලසුම්. ඒ වගේම රටක දිශානතිය පෙන්වුම් කරන ලක්ෂණ ඇටියෙන මූලික වශයෙන් ඌ අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ අභ්‍යන්තර සහ බාහිර තුලනයන් වශයෙන් අභ්‍යන්තර තුලනය තමයි ඔය අයවැයකින් පෙන්වන්නේ. ඒ කියන්නේ රටක ලැබෙන ආදායම රටේ වියදම් සමනය කරගන්න පුළුවන් සමතුලිත අයවැයක් කියලා කියනවා. ධනකදී ගොත් ගෙදරක ලැබෙන ආදායමින් ගෙදරක වියදම් පියව ගන්න පුළුවන් නම් ඒ ගෙදර අර්බුදයක් නැහැ නේ. හැබැයි ඒ ගෙදර ආදායමට වඩා වියදම් වෙන්නම් ඉගයක් ඇති වෙනවා. අන්න අර්බුදයක් මතුවෙනවා. ඒ වගේම ආදායම වැඩි වියදම අඩු වෙනම් අතිරික්තයක් එනවා. ඒක අතිරික්තයට මොනවද කරන්න කියලා තවත් ප්‍රශ්නයක් එනවා. මේ වගේ තත්ත්වයක් තමයි අපිට 48 ලැබුණේ අපේ අයවැය අතිරික්තයක්. මේ අතිරික්තය අපි නිදහස ලබාගෙන නිවැරදි කළමනාකරණයක් සිද්ධ වුණේ නැහැ. ඒහි ප්‍රතිඵලයක් ලෙස තමයි 53 අවුරුද්දෙන් පස්සේ අපි ඊග අයවැයකට යන්න පටන් ගන්නවා. ඉතින් අපේ ආදායමට වඩා වියදම වැඩි වෙනවා. ඒකට හේතු හිතිය දක්වලා තියෙනවා ඒ කාලේ මේ පිළිබඳ අධ්‍යයනය කරපු බටහිර සහ දේශීය ආර්ථික විද්‍යාඥයෝ අපේ රටේ තිබිච්ච සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති හේතු කොටගෙන ඔය නොමිලි සහනාධාර සහල් කූපන් ක්‍රමය තම තමයි වීද සහනාධාර ක්‍රම හරහා අපි අර අතිරික්ත ආදායම බෙදා හැරියා පොදු ජනතාවගේ සුබසාධනෙන් ඒගොල්ලෝ වැඩපළ කරලා කාය ශක්තිය මහසිත් වෙන්නේ නැතුව නිකං කණ්ඩ කියන කාර්යක්ෂම නොවන ශ්‍රම බලකායක් ස්ථාපිත වෙන්නේ ඒක හේතුණයි කියන්නේ. ඒකෙත් යම් සත්‍යතාවයක් තියෙනවා. ගෝලීය තත්ත්වයක් එක්ක අපි ඒ සංසන්දනය කරලා බලද්දි කිසිම වේවා 1953 අවුරුද්දෙන් පස්සේ 57 වෙනකම් තමයි අපි ඉග අයවැයකට යන්නේ. නමුත් ලෝකයේ බොහෝ රටවල් ඔය සංවර්ධනයේ විමින් පවත්නා රටවල් අපි ඉස්සරකින් ඒ කාලේ තමයි උතුම්ෙන් ලෝක රටවල් කියලා කිව්වේ. ඒ රටවල ඉගව අයවැය ප්‍රතිපත්ති අනුමත කරා. මොකද රටක් දියුණු වෙන්න ආර්ථික ඉලක්ක සංවර්ධන ඉලක්කය වලට යෑමට කලමනාකරණය කරගත හැකි ඉග අයවැය යෝග්‍යයි කියලා. ඒක නිසා ඒක ඊතරම් බරපතල තත්ත්වයක තිබුණේ නැහැ මේ ඉග අයවැය ක්‍රියාවලිය. හැබැයි මේක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න ගත්තා. මේ ඉග අයවැය ක්‍රමක්‍රම වැඩි කරන පාලනයකින් තොරව ඒ වෙයි ඉගේ වැඩිවීම පොරොත්තු දෙන්න තත්ත්වයටපත් වුණා. මේක උස්සන්නම අවස්ථාව වෙන්නේ ඒ කාල පරාසයන් තියෙනවා. කාල පරාසයන් තුනක් යටතේ අපිට හඳුනගන්න පුළුවන්. මම එහෙම කියන්නේ අයවැය ඉගියට එනකොට අපට අනිකුත් ආර්ථික සාධකයක සංසන්දනය කර අපි ඔය 50 ගණන් වුණේ ඉඳලා 77 දක්වා මෙන්නේ ලංකාවෙදිත් ආර්ථික ප්‍රතිපත්තියකට ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය. ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළට නැඹුරු ආර්ථික ප්‍රතිපත්තිය කියන අපි අභ්‍යන්තරාවලෝක ආර්ථික ප්‍රතිපත්තිය ග්‍රෝස් ඉකොනොමි කියලා කියනවා. ඒතකොට මේ තුන දේශීය නිෂ්පාදන වලට තමයි මූලිකත්වය දෙන්නේ. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පරිභෝජනය කළ අපේ කොහොමද නිදහස ලැබුණත් අපි අපනයන ආනයන ආර්ථිකයක් තමයි තිබුණේ. ඒක බටහිරින් අපිට උරුම වෙච්ච ආර්ථිකය. නමුත් අපි ගෙම්සීෂේ ගත්තත් අපේ වාසිදායක තත්ත්වයක් තමයි බාහිර තුලේ තින්නේ ඒ යුගයේ. හැබැයි ඊට පස්සේ තමයි අපේ මේ අභ්‍යන්තර තුලේ බාහිර තුලේ දීග තත්ත්වයට පත් වෙනා. මේක තමයි මේ අපි බැලුවේ අපේ තිබිච්ච මේ අභ්‍යන්තරාව ලෝක ආර්ථික ප්‍රතිපත්තියෙන් මේකට විසඳුම හොයාගන්න බැරුව ගියයි කියන්නේ. ඒක නිසා තමයි 78 අපි මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ පත්විච්චි නව රජය මම දේශපාලනික වශයෙන් කරුණු කතා කරන්න කැමති නැහැ. මම ආර්ථික විද්‍යාව විෂය පැත්තෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. මේකට මේ අභ්‍යන්තරාවලෝක ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් නැත්නම් අවුත් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති දක්වා මාරු වෙන්න උත්සාහ කරා. මාරු වුණා. ක්ෂණිකව මාරු වුණා. ඇයි මාරු වුණේ කියන එකත් අපි හොයලා බලන්න තියෙන ප්‍රශ්නයක්. ඒකටත් අපි විසඳුම් සොයාගත යුතුයි. නමුත් ඒ තුල ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ අර ආර්ථික ඉලක්ක සංවර්ධන ඉලක්ක සපුරා ගන්න. ඒකද ඉලක්ක සපුරා ගැනීමේදී මේ ප්‍රතිපත්ති දෙකේම වැරදක් මම දකින්නේ නැහැ. නමුත් අපිට සපුරා ගන්නයි බැරි වුණේ. මේ රටේ සංවර්ධන ඉලක්ක අපි සැලසුම් ගත්ත අපි සෞරුන් සැලසුම දසෞරුන් සැලසුම කොළඹ ක්‍රමයේ මේ විවිධ සැලසුම් ආර්ථිකයක් තමයි 77 වෙනකල්ම ආවෘත ආර්ථික ප්‍රතිපත්ති. ඊට පස්සේ ආව විවෘත ආර්ථික ප්‍රතිපත්තියට අපි යොද ගියා. උදාහරණ තමයි ලංකාවේ ක්‍රියාත්මක දෙවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමයේ තමයි බහුකාර්ය මහවැලි යෝජනා ක්‍රමය. කණිනම් බහුකාර්ය මහවැලි යෝජනා. දැන් මේ හැම එකක්ම ගත්තොත් අපේ කිසියම් සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන්න අපේ ජනතාවගේ රටේ අවශ්‍යතාවයේ ස්පෙසිෆික් උදෙසා ගත්තු ක්‍රියාමාර්ගය වට අපිට යන්න බැරි වුණා. අන්න ඒකයි අපි සොයා බලන්නේ මේ අරමුණු නරක නැහැ කුමන ප්‍රතිපත්තියක් කිව්වත් අපිට එතන ළඟා වෙන්න බැරි වුණේ කියලා. ඒකට මම යොදාගත්ත ලෝකයේ සංවර්ධනය වෙන අපේ වගේ රටවල් පිළිබඳ සංවර්ධන ආකෘති මොනවාද කියලා. මේ යටතේ මට හම් වුණා 1940 ගණන් වල නොබෙල් තෑගි 49 වගේ කාලේ තමයි සයිමන් කුස්නෙට් කියන ආර්ථික විද්‍යාඥයා නොබෙල් ආර්ථික පිළිබඳ නොබෙල් තෑග්ග හම් වුණේ. තමයි ඉදිරිපත් කරන්න තියෙන සංවර්ධන න්‍යායක් තමයි මේ රටක ආදායම් ව්‍යාප්තිය සහ දරිද්‍රතාවයේ සංවර්ධනය කිරීම බලපාන්නේ කෙසේද? ඒ අනුව ස්පති මත පීඨන සංවර්ධන අවධි කෙසේද කියලා එයා කතා කරලා තියෙනවා. ඒතකොට මේ වගේ ආකෘති මේ අපේ වගේ රටවල කොහොතැන් වල ක්‍රියාත්මක කරලා තියෙනවා. එතුමා මේ ආකෘතිය රටක් සංවර්ධනය මෙන්න මේ මොඩල් එකක තුල අපි කටයුතු කළ යුතුයි කියන එක. ඉතින් කියනවා ආරම්භක අවධියේ සංවර්ධනයේ පටන් අරගෙන ආරම්භක අවධියේ රටක ප්‍රශ්න වැඩි වෙනවා. ආදායම් ව්‍යාපෘති විශ්මතාවේ ඉහළ යනවා. හැබැයි සංවර්ධනයේ යම් සීමාවකට පස්සේ මේක අඩුවෙලා සමාජය අතර මේක යහපත් තත්ත්වයට ආදායම් ව්‍යාප්ති අඩුවලා යහපත් ප්‍රතිඵල ලැබෙන හැම කල්පමාවක් වශයෙන් කියලා කිසියම් කල්පමාවක ඒ රටේ ආර්ථික ප්‍රතිඵල මේ කල්පමාව අවුරුදු 5 10 විසල වෙන්න පුළුවන්. ඉතින් ඒකම තමයි එයා පාදක කරගන්නවා ඊට කලින් ලෝකයේ රටවල් දින වෙච්ච ආකෘතියක් ගත්තාම ආර්ථික සිද්ධාන්තයේ කරුණක් තියෙනවා ප්‍රාග්ධන රාශීකරණ න්‍යාය කියලා. ඒ කියන්නේ කැපිටල් ඇකියුමුලේෂන් කියන්නේ ඕනම රටක් මේ ප්‍රාග්ධන රාශීකරණය කරලා ඒක ප්‍රතිව්‍යාප්ත කිරීම තුලින් තමයි දිනු වෙලා තියෙන්නේ කියන එක. දැන් උදාහරණයක් අපි ඉතිහාසයේ ගත්තොත් අපි දන්න අශෝක අධිරාජ්‍ය කියන්නේ රටවල් යටත් කරන ඒ ධනෙ ගෙනලා ගොඩ ගහලා ඒවා තමන්ගේ රට තුල ඒ ප්‍රදේශ තුල ප්‍රතිව්‍යාප්ත කිරීම තුලින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා දෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය ගත්තත් ඒ වගේ. ඒ වගේම තමයි ලෝකයේ යටත් ඉද්ද මෞරටවල් යටතීත කරගත්තුද අපි ගොතු මහා බ්‍රිතාන්‍ය ප්‍රංශය ඉස්පාඤ්ඤය ඒ වගේ යටතීතේ මෞරටවල් ගත්තොත් තමයි යටතීත කරනවලදී මිච්චි ප්‍රාග්ධනය කියන මානව සහ භෞතික ප්‍රාග්ධනය සූරා ගැනීම ලක්කරලුල ඒව හැබැයි ඒ රටවල් තුන නැවත වතාව ප්‍රතිව්‍යාප්ත ඒක තමයි ප්‍රාග්ධන රාශීකරණය සහ ප්‍රතිව්‍යාප්තිකරණය කියලා කියන්නේ. ඒ තුලින් ඒ රටවල් යම් දෙයක් තියෙනවා. උදාහරණයක් අපි විදේශ පාලන සමයේ කාලේ දේවල් බලාගත්තොත් ඒගොල්ලෝ අපින් ඉංග්‍රීසි පාලිකෝ ගත්තා වගේම අපිට දීලා කියවන තාම තියෙන දැන් දුම්රිය මාර්ග ගත්තත් බස් මාර්ග නීතිය පාසල් රෝහල් මේ සෑම පද්ධතියක්ම අපිට ලැබුණා. ඒක තමයි ආපව ප්‍රතිව්‍යාප්ත වෙනවා කියන්නේ. ඒකෙන්ද ධනය කොල්ල කෑවත් ඒ ධනය ආපව ප්‍රතිව්‍යාප්ත වෙනවා නම් ඒක සංවර්ධනයේ බාධාවක් නොවෙනවා කියන තමයි මේ මූලධර්මයේ තියෙන්නේ. ඒක තමයි අපි හිතුවත් දැන් සූර සර්දියල් ගැන අපි කියන මං පහරන්නේ කියලා මු සර්දියල් තියෙන මිනිස්සුන් අරගෙන නැති මිනිහට කියලා තියෙනවා. ඒක රටන එතනට හානියක් නෑ මං කියන්නේ මං පහරන්න කරගොලේ හරි කියන එක නෙමෙයි කියන්නේ ඒ මුළු ධර්මයක් එක්ක සාකච්ඡා කරගන්න. ඒ වගේම දෙයක් තමයි ෂඩ්වුඩ් වල වීරය හැටිය සරගෙන රොබින් හුඩ් ගත්තා. ඒගොල්ලෝ අර ධනවත්තුන්ගේ ධනය කොල්ලකාල වල නැති බැරි මිනිස්සු අතර බෙදා හැරලා තියෙනවා. අන්න ඒක තමයි ප්‍රාග්නර ප්‍රතිව්‍යාප්ති න්‍යාය කියන්නේ. ඒ කියන්නේ ධනය කවුරුහරි ඉක්‍රස් වුණාට ඒ ධනය නැවත වතාවක් ජනතාව අතර ව්‍යාප්ත වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක හානිදායක වෙන්නේ නැහැ කියන එක. හැබැයි හානිදායක වෙන්නේ ඒක නෙමෙයි ඒ ධනය විනාශ වුණොත්. ඒ ධනය විනාශ කරලා දැම්මොත් ඒකෙන් ඒ රටට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ධනය විනාශ කිරීම සහ ඒක්‍රාශීකරණ වීම තුළ දීර්ඝායන ප්‍රතිවිපාක දෙකක් කියන එක. ඒ වගේම තමයි විනාශ වීමවල මිනිසා විසින් කරන දේවල් තියෙනවා ස්වභාවික වෙන දේවල් තියෙනවා. ඉතින් මෑඩ් මේඩ් ඩිසාස්ටර් කියනවා එහෙම නැත්නම් නැචරල් ඩිසාස්ටර් කියනවා. ඒ උදාහරණ සුනාමියක් වගේ එකක් දිට්ටා වනතුරු වගේ කියනවා ස්වභාවික. හැබැයි මේ රටට වෙලා තියෙන මේ ස්වභාවික ආපදා වලින් මිච්ච විනාශෙන්නේ මිනිසා විසින් කරන ද ආපදා විවසනයන් ප්‍රතිඵල තමයි අපේ රටේ අද මේ තත්ත්වෙට හේතු වෙලා තියෙන කියන නිගමනය තමයි අපිට එන්න පුළුවන් වෙන්නේ සංවර්ධන මූල ධර්මයක බලනකොට. මොකද ලංකාවේ කුෂ්ණෙත්ගේ ආකෘතිය අනුව බලනකොට සංවර්ධන අවධීන් තුනක් අපිට හම්බ වෙනවා. මේ සංවර්ධන අවධීන් තුන පළවෙනි එක තමයි අපිට හම්බෙන්නේ 50 ගණන් ගොඩින් පස්සේ ආපු ගමන තුල 73 දා අපිට දෙනවා 1953 ඉඳලා 2021 දක්වා දත් අපි ගාව තියෙනවා. මේ දත් දෙහා බලපුවම පැහැදිලිව පේනවා 1973ට පෙර එක සංවර්ධන අවධියක් හඳුනා ගන්න පුළුවන්. ඒ ආදායම් ව්‍යාපෘෂ්මතාවය කියන එක ආයෙ අඩු වෙලා මේක ප්‍රතිව්‍යාප්තන යහපත් ආර්ථිකයක්. හැබැයි ඒ ආර්ථිකය නැවත වතාව පිළවෙලිලා 73-91 දක්වා ආයේ සංවර්ධන අවධියක් හඳුනා ගන්න පුළුවන් වෙනවා අපිට. ඒ කියන්නේ ඉහළ පහළ යෑමක් සිද්ධ වෙනවා විශාලයි. ඊට පස්සේ 91 සිට 2011 දක්වා තුන්වෙනි අවධිය හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ මේ ඉතිහාසයේ ගත්තාම මේ කුෂ්ණෙත්ගේ මූල ධර්මය අනුව සංවර්ධන අවධීන් තුනක් හඳුනා ගන්න පුළුවන් ඉතා පහසුවෙන් දක්වන්න. ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි පළවෙනි අවධියයි අපිට පවත්වාගෙන යන්න බැරුණේ. දෙවෙනි අවධියයි අපිට පවත්වාගෙන යන්න බැරුණේ. ඒ තුන්වෙනි අවධිය ඒකාකාරව අපට පවත්වාගෙන යන්න බැරුණේ කියන බැලුවොත් අර ඔබතුමා කලින් කිව්ව ණය අර්බුදයේ ණය මේ ලංකා වර්තමානයේ මුණ දෙන මේ ගැටුවට හේතුව අපිට හොයාගන්න හරිම පහසු වෙනවා. එහෙම කියන්නේ හේතු වෙන්නේ ලංකාව පළමුවෙන්ම විශාල ණය කූලකට හසු වෙන්නේ 1970 ගණන්වල. ඒකට හේතුනේ මේ ඒ කාලේ වුණ කොට මැදපැරදිග තෙල් අර්බුදයක් උතුනවා 73 විතර. නමුත් ඒකතරම් බරපතල වෙන්නේ අපේ රාජතාත්මක මට්ටමේ විසඳ ගැනීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් ලංකාවේ 1971 ඇති වෙච්චි කැරල්ල හේතු කොටගෙන මහා පරිමාණයේ මානව සහ භෞතික සම්පත් විනාශ වීමක් සිද්ධ වෙන රටක්. රාජ්‍ය දේපොළ, පොදු දේපොළ, මානව සම්පත් විශාල වශයෙන් විනාශ වීමක් සිදු වෙන මේ කැරල්ල හේතු කරගෙන. මේ කැරල්ල මිනිසා විසින් ඇති කරන ලද්දක්යි අර මෑන් මේඩ් ඩිසාස්ටර් කියන්නේ. ඒකෝට නැවත යථා තත්ත්වයට රටපත් කරන්න. ඒ කියන්නේ පුනරුත්ථාපනය කරන්න, නැවත ඒක ගොඩනගන්න, නැවත රට ඉබුණු තැනට ගෙනෙන්න එමිනස් ඉන්ටර්නැෂනල් ආයතනය කියනවා ලංකාව වියදම් කරලා තියෙන මුදල් දලැස්මෙන්තුව කරොත් ඩොලර් බිලියන 40කට ආසන්නයි කියලා. ඩොලර් බිලියන 40කට ආසන්න ප්‍රමාණයක් අපි මේ කැරල් හේතු වුණ රට අහිමි කරගෙන තියෙනවා. ඒ වෙනුවට අපේ වතු වල ගබඩා ටික නැති කරගෙන තේ කර්මාශාලා ඉදදමල දුම්රිය ඉදදමල බසරත් ගිනි කියලා අපි දන්නවා රාජ්‍ය දෙපොළ විශාල විනාශ වීමක් සිදු. ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ රාජ්‍ය ත්‍රස්තවාදී ත්‍රස්තවාදීන්ට මර්ධනය කරන කොට ප්‍රතිත්‍රස්තවාදී තර විශාල මානව සම්පත් ප්‍රමාණ අනාගතයේ රටට ඉදිරියට ආරංචි මානව සම්පත් ප්‍රමාණයක් නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ඉදේ තමයි මේ පළවෙනි අවධියේදී අපේ රට විනාශ මුඛයට නැත්නම් සංවර්ධනයේ අඩාල වෙන්නේ විශාල ණය උගලකට අපි හසු වෙන්න පටන් ගන්නවා. මොකද මම නිදර්ශනයක් ගන්න මිල්ෆර්ඩ් මාතේ 1970 බලයට පත් වෙච්ච 30 අවුරුද්දකින් මහවැලි ක්‍රියාත්මක කරන තමයි පොල්ගොල්ලේ මහවැලි ක්‍රියාපති ආරම්භ කරන්නේ. එතකොට මේක තුනේ දේශීය ප්‍රාග්ධනයේ කුලින් මේකේ වියදම වුණේ රුපියල් 10,00,000 මට මතක හැටියට 6700 ගානක් තියෙනවා. 6704යි. ඇසමෙන්තු ගත මුදල. එතකොට ඒක දේශීය වශයෙන් හොයලා කරන්න තමයි ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්නේ. නමුත් මේක ක්‍රියාත්මක කරන බලාත්මක කරන බැරෝගය 71 කැරළ හේතුුනේ සංවර්ධන කටයුතු සියල්ලම අඩපණ වෙලා ගියා. තිබුණේ අර විනාශ වෙච්චිව ගොඩනැගුව ඇරෙන්න අලුතෙන් දේවල් කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ප්‍රතිපලයක් ඇහිදී තමයි අර 77 විශාල බලයක් සහිත නව ආණ්ඩුවක් පත් වෙන්නේ. මේ කාලය තුලදී රාජ්‍ය ආයතන විශාල වශයෙන් බංකොලොත් වෙනවා. මොකද රාජ්‍ය ආයතන විනාශ වෙන පස්සේ රාජ්‍ය ආයතන නඩත්තු කරන තමයි තීස ණය අරගෙන අපව ගොඩනැගිලි හදලා අපව යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා අපව පාරවල් හදලා බස් රථ දුම්රිය පෙව්ව ගෙනල්ලා පටන් ගන්නවා. අපේ රාජ්‍යාංශයේ බිඳවැටෙන ගන්නේ මෙන්න මෙතනින්. එතකොට මේ බිඳවැටිච්ච රාජ්‍යාංශයේ බර මහ භාණ්ඩාගාරයට මහ ජනතාව මත යැපෙන සුදු වලින් බවට පත් වුණා. එතකොට බලයට පත් වෙච්ච නව රජයේ තීරු මත මේ රජයට තවදුරටත් මේව නඩත්තු කරන්න

0: සමාජයට අවස්ථාවක් දෙන්න ඕන කියලා තමයි අපි විවෘත ආර්ථිකයට පරිවර්තනය වෙන්නේ. ඒ ක්ෂණිකව 77 ඉඳලා 78 දක්වා පරිවර්තනය වීම ඒ කාලේ අපි දැක්කට එහෙම නූනන රාජ්‍යංශයේ පවත්වාගෙන යන්න බෑ ඇත්තම කියනවා. ඒක නිසා මේ විවෘත ආර්ථිකයට සාප කරන විවෘත ආර්ථිකයට බලන අය නැවත ඇස්සරලා බලන්න ඕන ඇයි ඒ අවස්ථාව විවෘත ආර්ථිකයට ගියේ ඒ රජයේ කිවිවල යන්න හේතුනේ අර 71 ඇදිවිච්ච කැරල්ල හේතුකොන්න විනාශ වෙච්ච ආර්ථිකයේ රාජ්‍යංශෙ විතරක් ශක්තිමත්ව ගොඩනගන්න බැරි ඉන්න පෞද්ගලිකංශයක හවුල් කරගත්තා. ඒක ගිය ආකාරයේ අඩුපාඩු වැරදි තියෙනවා. එතකොට පෞද්ගලිකංශය යටතේ තමයි ඕන් ඊට පස්සේ රටේ තිබිච්ච නිෂ්පාදන වල විදේශීය වශයෙන් ආනයනය කරලා ආනයන මත යැපෙන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒක තුල හැබැයි වේගවත් ආර්ථික වර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය 106ක විතර ආර්ථික වර්ධන වේගයක් ඒ 80 දශකයේ අපිට වාර්තා කරනවා. මේ ක්‍රමයේ අපිට යන්න පුළුවන් වෙන්නේ බොහොම කෙටි කාලයක්. නැවත වතාවක් අපේ ආර්ථික බිඳවැටීම කුස්නෙත්ගේ න්‍යාය කතාම දෙවෙනි අවධිය හැකියි ගත්තොත් අර 80 දශකයේ අගභාගයේ වෙනකොට ආය ආර්ථික බිඳවැටුණා. ඒකට ඇති වෙන්නේ 86 89 භීෂණී. දෙවෙනි බිඳවැටීම තමයි සිද්ධ වෙන්නේ ඔය 86 89 පීරියඩ් එකේ. ඔබතුමා ඔයක මම ගත්ත සියල්ලම තියෙන අපේ පරිශන වල බෑග්ග්ගෝ 70 දශකයේ අපේ ආර්ථික වර්ධනයේ කැරැල්ල කාලේ 0.2යි ඔය රටේ ආර්ථික වර්ධන දශක හේතියද ගත්තොත් 77 4ක 104ක වර්ධනයක් පෙන්වුවට කැරැල්ල ආසන්නයේ කාලේ 0.2 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඊටසේ අඩු ආර්ථික වර්ධනයක් තිබිච්ච අවස්ථාව තමයි ඒ කාලේ. ඊට පස්සේ 90 දශකයේ තුල ආර්ථික වර්ධනයේ 106ක විතර පැවතියත් ඔය කාල සීමාව තුල 0.4ට වඩා අඩුවකයක් අරන් තියෙනවා. මට මතකයි යුනෙස්කෝ සංවිධානයේ වාර්තාවක කියනවා 86 89 භීෂණින් රට ඇතිවිච්චේ හානිය ඇමරිකන් ඩොලර් බිලියන 80කට ආසන්නයි කියලා. 80කට වඩා වැඩි කියලා. ඒ මුදල් අපි හොයාගත්තේ විදේශ ණය වීමෙන්නේ. දැන් මම උදාහරණයක් කියන්න හදන්නේ 78 අපේ ආර්ථිකය ඇවිල්ලා අර 20 වෘතු මහවැලිය කඩිනම් කරන්නේ කඩිනම් බහුකාර්ය යෝජනා ක්‍රමයක් කරලා 80 පටන් ගන්න. ඒකෝර 86 වෘතු මේක ඉවර කරන්නේ. ඒතකොට මහවැලිය පටන් ගන්නකොට අපේ රටේ විදේශ විනිමය අනුපාතය අපි කිව්සුම් මස්සම් කරන්නේ ඩොලරයකට රුපියල් 8යි. 77 රුපියල් 7යි ඩොලරයකට රුපියල් 8 ගානේ තමයි අපි කිව්සුම් මස්සම් කරන්නේ ඩොලරයකට රුපියල් 8යි විදේශ විනිමය අනුපාතය. අපි මහවැලිය ඉවර කරනකොට මේක 16 ටික දක්වා ඉහළ ගියා. දෙකුණයකින් වැඩුණා. අපි බලන්න ඕනේ ඇයි මේ රුපියල මේ තරම් අප්‍රමාණ වුනේ? අපි ණය ගෙවන්නේ ප්‍රමාණය වැඩි වෙන මේ අප්‍රමාණීම. ඒ අප්‍රමාණය වීම ප්‍රධාන හේතුව තමයි 86 89 භීෂණය තුල රටේ මහජන දේපොළ පොදු දේපොළ විනාශ වුණා. භෞතික මානව සම්පත් විනාශ වුණා. නැවත ගොඩනගන්න විශාල විදේශ ණය ප්‍රමාණයක් ගත්තා. ඒකට විදේශ රටවල තියෙන විදේශ විනිමය ලිල්ලුම වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් ඇත්තේ විදේශ ලංකාවේ රුපියල අප්‍රමාණය වෙලා අපේ ණය ප්‍රමාණය ගෙවන ප්‍රමාණය රුපියල් වලින් වැඩි වෙන්න ගත්තා. දත්ු ණය ප්‍රමාණය ඩොලර් වලින් වැඩි නුනට රුපියල් වලින් දෙගුණයකින් වැඩි වුණා. ඒත් වගේම මේ ඇතිවිච්ච අර්බුදය නිසා ණය දීපු ප්‍රධාන රටවල් මහවැලියේ යෝජක මහවැලියට අපිට කිසියම් කල් සීමාවක් දුන්නා. මට මතකයි මහවැලිය වික්ටෝරියා ව්‍යාපෘතිය ආරම්භ කරපේ රටේ රාජ්‍ය නායකයෙක් කිව්වේ අපේ අතිරික්ත විදුලි බලය අසල්වැසි රටවලට අපනයනය කරලා ඒ ලැබෙන ආදායමෙන් අපි මේ ණය නුදුරේම ගෙවලා අවසන් කරනවා කියලා. ඒ ඉලක්කව නැතුණ මහවැලි මහසාරස්. නමුත් ඒක කරගන්න බැරුණේ මේ 86 89 භීෂණය තුල ඇතිවිච්ච දෙය නිසා. අපේ ට්‍රාන්ස්ෆෝමර් විදුලි රෑන් පදිත් කඩා දාලා ලයිට් කණු බිම දාලා මේ බලාගාරවල ගහලා මේ විනාශය තුලින් ඒ බලාපොරොත්තු කිසිදයක් ඉලක්ක වලට යන්න බැරුව ගියා. ඒ ප්‍රතිඵලයක් විදිහට මේ ණය ගෙවන්න නැවත ණය ගත්තා. ඒකට මහවැලියට ගත්තු ණය ගෙවන්න ආයෙ ණය ගන්නවා. මහවැලියේ ණය වාරික පුලී ගෙවන්න ආයෙ ණය ගන්නවා. ඒ ණය ගෙවන්න ආයෙ ණය ගන්න වෙනවා ණය පුලී වාරික. මේ විදිහට විශාල ණය උගුලට හසු වෙනවා. මොකද ඇමරිකන් ඩොලර් බිලියන 80ක් කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක් ඒ කාලේ. මේක යුනෙස්කෝ සංවිධානයේ සවිස්තරාත්මකව ඉදිරිපත් කළ තියෙන ඒගොල්ලන් වාර්තාවල මේකට සිද්ධුනේ මොකක්ද කියලා. ඒක තමයි දෙවෙනි සංවර්ධන අවධිය ඇතුළත අපි දකින්නේ. ඔබතුමා අහුවෙ තමයි තුන්වෙනි එක දශක දෙකකට වඩා වැඩි තිබිච්ච උතුරු නැගෙනහිර මේ එල්ටි ත්‍රස්තවාදී. ඒක අපිට ඒ මොන දෙන වුණා 80 දශකයේ සිට 90 දශකයේ අවසන් වෙන තෙක්ම අපි ඒකට තමයි මොන දෙන. බෑ තුන්වෙනි සංවර්ධන අවධිය. Human Rights Commission එකේ වාර්තාවේ කියන ඇමරිකන් ඩොලර් බිලියන 200කට වඩා. මේ යුද්ධෙට අපිට වීදම් වෙලා තියෙනවා. එතන මේ දශක දෙකක් කාලය පුරා මේ යුද්ධයත් වෙනුවෙන් අපේ රට සංවර්ධනය කර ඉදිරියෙන් තිබිච්ච මේ දේවල් මේ කැප කරලා තියෙන්නේ. හැබැයි මේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග දකුණු ඇති වෙච්ච මේ 71 මේ කැරල්ල 86 89 භීෂණයත් මේ උතුරු ඇති වෙච්ච LTT එක මේ සියලුම ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග. මේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග වලට අපේ රට විදං කරලා තියෙන මේ අයිකිය ගත්තොත් මේ වියදම 40 80 120 බිලියන උතුරු නැගෙනහිර ගත්තොත් 200 මේ උපංගම එකතුව ඩොලර් බිලියන 320ක් වෙනවා. එතකොට මේ මිනිසා විසින් මේ කාලය තුලදී ඩොලර් බිලියන 320ක් විනාශ කරපු රටක් මේක. හැබැයි බලන්න 2022 අපි ණය අර්බුදයක් ඇති වෙලා ආර්ථික අර්බුදයට පත් වෙලා මේක පුරලා ගියේ වෙලෙ අපිට තෙල් ටිකක් ගන්න, ගෑස් ටිකක් ගන්න විදේශ විනිමය නැති වෙච්ච වෙලේ අපේ ඉතිරි ණය ප්‍රමාණය ඩොලර් බිලියන 64යි. ඒකුණ විදේශීය ණය ඩොලර් බිලියන 30යි. ඒතර මේ ඩොලර් බිලියන 64ක ණයක් කි රටක් මේ තරම් බංකොලොත් උනේ ඩොලර් බිලියන 320 විනාශ කරලා තියෙන මේ රට ඇතුළේ. ඒතර මේ දෙකෙන් තරහ තියලා දැම්ම විශාල මොකද්ද? මිනිසා විසින් විනාශ කර විවසනයේ මහා පරිමාණයෙන් වැඩි, මිනිසාගේ දියුණුවටත් ණය ප්‍රමාණයට වැඩි. මේ ණය උගලකට හසුුණයි හරි මේ කිව්වට ඇත්තරම ගත්තොත් අපි ණය උගලට හසු වුණේ නැහැ, අපි හසු කරා. ඒක මේ රට ඇතුළත න්‍යාය පත්‍ර වලින් කරපු දෙයක් නෙමෙයි, මේක බාහිර බලවේග විවිධ සංවිධාන විසින් අපේ වගේ රටවල ආපු ඒ බලපෑම් වලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒක අතීතයේ සිද්ධ වුණා, වර්තමානයේ සිද්ධ වෙනවා, අනාගතයේ මීට තිරින් දරුණු ලෙස සිද්ධ වෙනවා. මේක තමයි මේ ලංකාවේ ආපු ගමන පිළිබඳ කතා කරොත් අපිට දක්න ලැබෙන මූලිකම ලක්ෂණ ටික. මොකද දත්ත සියල්ලම අපි ගාව තියෙනවා. කොයි කාර්යද මේ හේරිගේ, කොයි කාර්යද පහළ ගියේ කියන්නේ. ඊළඟට මේ අර්බුදයෙන් මිදෙන්න අපි ගත්ත ක්‍රියාමාර්ග තමයි ඊළඟට අපිට වැදගත් වෙන. අපි ප්‍රශ්නයක් පෙන්නලා අර්බුදයක් පෙන්නලා පැත්තකට වීම ආර්ථික විද්‍යාඥයේ කාර්යභාරයක් නෙමෙයි, පරිශීලී කාර්යභාරයක් නෙමෙයි. ඒකට කිසිම ලබා දෙයක්. ඉතින් තමයි අපි යායුත් කියන එක තමයි මගේ අදහස.
1: ඔබ මේ සවන් දුන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය අජිත් දිසානායක මහතා සමඟ කළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කෙරෙන සාකච්ඡාවයි. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ බුදුදහමට, කලාවට, සංස්කෘතියට ඉතාමත්ම වටිනා චරිත දෙකක් දැයට අහිමි කළ සතියක් වුණා. එයින් පළමුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට, සිංහල ස්වභාවිත ගීතයට, අපේකම බුදුදහම පිළිබඳව ඉතා විශාල උනන්දුවකින් ගීත රාශියක් රචනා කළ සරතර පූජ්‍යපාද රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ අපවත්වීම අපිට දරාගත නොහැකි පාඩුව බඩපත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය සංගීත කෙත ඉතා බාල අවධියේ සිටම පෝෂණය කරන්නට දායකත්වය සැපයූ සිංහල ගීතයේ අසෝරාවය ආචාර්ය විශාරද නන්දා මාලනීය දැන් සම්බන්ධ. මේ සංසිද්ධීන් දෙකම සමස්තයක් විදියට ගත් කල අපිට ඉතාමත්ම තදින් දැනෙන අපිට සිදුවෙච්ච ලොකු පාඩුවක් විදියට සලකන්නට පුළුවන්. ඒ පිළිබඳව කෙටි සටහනක් තබන්නටයි අපි මේ සූදානම් වන්නේ. මම ප්‍රථමයෙන්ම ආරාධනා කළා කරුසර පූජ්‍ය පාද රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ සෙවණේ හැදුණු වැඩුණු ඒ ඇසුර නිසැසින්ම ලැබුණු මෙල්බන් නුවර පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී ගරුතර පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේට ආරාධනා කළා රඹකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳව කෙටියෙන් හෝ ගුණ කථනයක් කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස.
2: තෙරුවන් සරණයි. ලාංකීය සිංහල ගීත වංශ කතාවේ යතිවර ලකුණ නමින් විරුදාවලිය ලද පූජ්‍ය රඹකන සිද්ධාර්ථ හිමියන්ගේ නිර්මාණ දිව්‍ය අපි විචාර ඇසින් යුතුව විමසීම අද දවසේ වඩාත් කාලෝචිතයි කියලා මා විශ්වාස කරනවා. උන්වහන්සේ ලාංකීය ගීත සාහිත්‍යයේ සුවිශේෂී මන් සලකුණු සටහන් කළ පරිච්ඡේදයක් උන්වහන්සේගේ නමින් ලියූ යතිවරයාණන් වහන්සේ නමක්. මක් නිසාද බෞද්ධ සාහිත්‍ය තුළ නච්ච ගීත වාදිත විසූක දස්සන ආදී වූ ශික්ෂාපදයකින් බෞද්ධ භික්ෂුවට මේ නැටුම් ගැයුම් වැයුම් වැනි විෂයයන් සීමා පනවා තිබුණ නිසා ලාංකීය යතිවරුන් වහන්සේලා නාට්‍ය කලාව, නර්තන කලාව සහ මේ ගීතය කියන විෂයන්ට එතරම්ම සම්බන්ධ වුණේ නැහැ. නමුත් මුල් කාලීනව ගද්‍ය වේවා පද්‍ය වේවා සාහිත්‍යයන් තුළ භික්ෂුවගේ දායකත්වය සුවිශේෂී වුණා. පෙදින් බුදු සිරිත පද්‍යෙන් නම් බුද්ධ චරිතය රචනා කළ යුතුය කියන මේ සියබස් ලකර කතුවරයාගේ මග පෙන්වීම මත යමින් ගැදි පැදි භික්ෂුවාතින් අනන්තවත් ලියුණා. අපි තොටගමුවේ රාවුල හිමි, වීදාගම් මෛත්‍රීය හිමි, වැත්තෑවේ හිමි, ඉරුගල් කුලතිලක හිමි වගේ මහ යතිවර සම්ප්‍රදාය නූතන යුගයට ගලපාගත් යතිවරයා ලෙස රඹකන සිද්ධාර්ථ හිමියන් අර්ථ ගැන්වීම වඩාත් සුදුසු වෙනවා. සිංහල ගීතයේ භික්ෂුවගේ ප්‍රවේශය වෙන්නේ වැලමිටියාවේ ධම්මරක්කිත නායක හාමුදුරුවන්ගේ. උන්වහන්සේ දිගට ඒ කලාව සිදු නොකළත් රඹකන හිමියන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මේ ගීත සාහිත්‍ය ප්‍රවර්ධනයේලා සුවිශේෂී දායකත්වයක් දැක්වුවා. විශේෂයෙන්ම උන්වහන්සේ බෞද්ධ ගීත රචනයෙහි පුරෝගාමී යතිවරයාණන් වහන්සේ නමක්. බුදුහාමුදුරුවෝ අපිත් දකින් නැති වගේ ගීතයක් ගත්තොත්, ලා දළු බෝපත් සෙමින් සැලෙනසේ වගේ ගීතයක් ගත්තොත්, සියක් ආයුල මගේ ආයුලබ වගේ ගීතයක් ගත්තොත්, මේවා ඇතුලේ බොහෝ විට අපිට මේ මව් ගුණය, බුදු ගුණය, ඒ වගේ බෞද්ධ සම්ප්‍රදාය, මේවා අන්තර්ගත වෙච්ච ගීත අපිට අන්තර්ගත අහන්නට ලැබෙනවා. ඒක බොහොම සරල සුගම බස්වහරක්. මොකද ලාංකේය ගීත සාහිත්‍ය භාෂා සම්ප්‍රදායෙන් අපිට කැපී පෙනෙන තුනක් තිබෙනවා. එකක් තමයි සංස්කෘත පාලි මිශ්‍රිත බස්වහර, එකක් තමයි ජන කවියාගේ බස්වහර, තුන්වෙනි එක තමයි නාගරික සංකර බස්වහර. මේ සම්ප්‍රදායන් තුනක් පේනවා. ඒකෙන් රඹුකන හාමුදුරුව ප්‍රධාන වශයෙන්ම ඇලුම් කළේ මේ ජන කවි රීතිය. බුදුහාමුදුරුව අපිත් දකින් නැති බණත් අහන්න නැති ඒ කාලේ මේ ඉරහඳ යට ප්‍රේම කතා නවතක් නවතා මොහොතක් අපි විහෙරක් වගේ පින්දුන් කෙනෙක්, ඒ වගේ පන්සලේ පල්ලිය, හරි සරල බස්වහරක්. ඒ සරල බස්වහර ජන කවියට නැකම් කියනවා. ඒ වගේමයි උන්වහන්සේ බුදු ගුණ, මේ පවුල් සංස්ථාවේ කුටුම්බ ප්‍රේමය, ගෘහස්ත ප්‍රේමය නේද, සඳතරු මල් මට දන් දුන් මගේ රුහිරුණු බාරගත් වගේ ගීතයක් ගත්තොත්, එතන තියෙන ඉතා ගැඹුරු මේ කුටුම්බ සංස්ථාවේ ප්‍රේමය, ඒ වගේමයි දීපිකා ප්‍රියදර්ශනී ගයන මෞගුණ ගීතයේ විශේෂයෙන්ම කඳුළු හෙලා නෑඹිලියට හාල් ගරන අම්මා, ඒ වගේමයි විශේෂයෙන්ම පියගුණය ගැන කියනකොට කලාවැවේ නෙළුම ගැන කිව්ව පියෙකුගේ ගුණ කියාපාන මහදිය කඳ කලාවැවේ වගේ ගීත, මේ කුටුම්බ සංස්ථාව ඇතුලේ තියෙන ආදරය ප්‍රේමය අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ සමාජ සංස්කෘතික හරපද්ධතිය හෝදා යාම, මේ සෝදාපාලුව උන්වහන්සේගේ පන්හිඳෙන් ලියුණා, බුදුබණ ඇහුවත් නිරන්තරේ, බුදුබණ කිව්වත් නිරන්තරේ, ගතිගුණා පින් අපි තවමත් වනන්තරේ වගේ ගීතයක අන්තර්ගත වෙන්නේ මේ සමාජ සෝදකත්ව චේතනාවෙන් උන්වහන්සේ රචනා කරපු ගීත. ඒ වගේමයි උන්වහන්සේගේ දේශපාලනික දෘෂ්ටියත් අපිට මේ ගීත සාහිත්‍ය ඇතුලේ කියවා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට, අවුවට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරේණි රටවල් නැගුණේ, ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරේද සුදු කොඩිය දුන්නේ, මේ වගේ ගීතයක්. ඒ වගේමයි කිරුල රජුන්ගේ රට මිනිසුන්ගේ වගේ ගීතයක අන්තර්ගත වෙන්නේ උන්වහන්සේගේ දේශපාලන ආස්ථානය. ඒක නිසා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව කියලා කියන්නේ කවියෙන් බණ කිව්ව නූතන යුගයේ යතිවරයාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ගීතය කොහොමද අපට බලපෑවේ පද රචකයෙකු විදිහට? පළමුවෙන් මතක් කරන්න ඕනි, මම සින්දු කීපයක් ලියාගෙන උන්වහන්සේ මුණ ගැහෙන්න ගිය දවසේ උන්වහන්සේගෙන් ලැබුණ අමිල උපදේශමාලාව, උන්වහන්සේ විස්තර කියමින් පද රචනා කරන ආකාරය, ආකෘතිය ගැන උන්වහන්සේ කියලා දුන්නා. ඊගොඩ මේ සංගීත ලෝකයේ ඉන්න විවිධ පුද්ගලයින් ඒවට අහුවෙන්නේ නැතුව බොහොම සීරු මාරුවට යා යුතු ආකාරය තාත්ත කෙනෙක් වගේ කියලා දුන්නා. ඒ මගේ පළමු ප්‍රසංගයේදී ප්‍රධාන දේශකයා අහිමි වීම නිසා හදිසියේ ඒ පුරප්පාඩුව පුරවන්නට නිස්සරණාධ්‍යාශයෙන් උන්වහන්සේ රත්තපුරේ කහවත්තට ඇවිල්ලා, ඒ විතරක් නෙමේ උන්වහන්සේ අපි ලබා දුන්න කිසිම මුදලක් උන්වහන්සේ බාරගත්තේ නැහැ. ඒක උන්වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයක්. උන්වහන්සේගේ ලියපු 1500ක් වැනි ගීත කිසිදු මුදලක් අය නොකර ධර්මදායාදයක් විදිහට තමයි උන්වහන්සේ මේ ගීත අනෙක් අයට ලියලා දීලා තියෙන්නේ. ඉන් අනතුරුව මට උන්වහන්සේ කීපු වතාවකම රූපවාහිනී සාකච්ඡාවලදී උන්වහන්සේ සමග එක්ව කටයුතු කරන්නට ලැබිලා තියෙනවා. හැම තැනදීම බොහොම ගෞරවනීය නායක හාමුදුරුන් වහන්සේ වෙන කෙනෙක් වගේම පුරෝගාමී යතිවරයෙකු විදිහට උන්වහන්සේ හැම වෙලාවෙම බොහොම කරුණාවෙන් යුක්තව අපිට උපදෙස් මඟ පෙන්වීම සිද්ධ කළා. ඒ නිසා උන්වහන්සේගේ ඒ හද සසලවන ගුණය සහ කම්පණය, සහානුභූතිය වගේ ඒ ඒ ඒ ගුණය අපි සුවිශේෂී අර්ථ ගැන්විය යුතුයි. මොකද කපුගේල වගේ අය දේශපාලන අර්බුද වලට මැදි වෙලා රැකියාවෙන් එළියට බහිනකොට උන්වහන්සේ සෙවණ දීලා ඔවුන්ට යටින් ලියනවා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනි. කපුගේගේ මුහුණේ තිබුණ ඒ ප්‍රකාශනය පද සංකල්පනාවකට අරගෙන ලෝකයටම පණිවිඩයක් දෙන්න දක්ෂ වෙච්ච

0: මිලකට මම අදහස් කරා මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් උනන්දුවක් තියෙන ඒ සම්බන්ධයෙන් අයිතියක් ඇති මෙල්බන් පුරවරි අපිත් සමග සිටින ප්‍රවීණ ගේ පද රචකයෙකු සිසිර දිසානායක මහතාට අවස්ථාවක් ලබා දෙන්නට අතිපූජ්‍ය රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ කලා දිවිය පිළිබඳව කෙටි සටහනක් තබන්නට.
1: වයස අවුරුදු 76 ආයුවලින් පසුගියදා පූජ්‍ය දරු රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපවත් වූසේක. කලක් රෝගාතුර සිටි උන්වහන්සේ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් සිටියදී අපවත් වූයේ. වසර 1956 මැයි 22 වෙනිදා උපන් රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගම් ප්‍රදේශය දෙනියාය රඹකන ප්‍රදේශයයි. උන්වහන්සේ මූලික අධ්‍යාපනය මොරවක බැලිව බෞද්ධ පාසලිනු ලබා දෙවනුව පිරිවෙන් අධ්‍යාපනය ලබන්නට පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට යොමු වූසේක. එළ ගීතය පෝෂණය කරන්නට ගේ පද රචනයෙන් අනුපමේය සේවයක් කළ රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබූසේක. සඳකඩ පහන චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ පෙර සංසාරයේ ගීය වෙනුවෙන් සර්සාවි සම්මානයත් සසර දනව්ව ගීපද එකතු වෙනුවෙන් ලැබූ සම්මානයත් ඒ අතරින් විශේෂයි. ගීපද රචනා කලාවේ යතිවර ලකුණ කදිමට පෙන්වා දුන් උන්වහන්සේ ඒ අතරේ පුරෝගාමි චරිතයක් වූසේක. වසර 1987 දී පටන් නිකුත් කෙරෙන උන්වහන්සේගේ ගීපද රචනා එකතු අතරට සංසාරයේ අපි නමින් සංගත තැටි දෙකකුත් ගම්මානයේ අපි සමනල කන්ද සංසාරයේ ගී බුදු අමාවැස්ස සංසාර චාරිකා කියන සංගත තැටි කීපයක් ඇතුළත්. බුදු ගී රසකයන් අතර ජනප්‍රිය ගී අංගයක් බවට පත් කර වූ පූජ්‍ය රඹකන සිද්ධාර්ථ හිමියන් ලියූ ගී අතරට බුදුහාමුදුරුව අපිත් දකින්න නැති ලාදළු බෝපත් මේ ඉර හඳ යට තනිවි සඳතරුමල් සෙනෙහස පුදා බුදු බණ ඇසුවා මේ ප්‍රේම කතා අවුවට වැස්සට හුරු මිනිසුන්නේ වෙහෙරක් වගේ පන්සලේ පල්ලියේ සියක් ආයු ලැබ ඔටළු පණන් රජවරුන්ද වගේ ගීත ඇතුළත්. උන්වහන්සේ ගායන ශිල්පී ශිල්පිනීන්ට අත දුන් මාර්ද බොහොමයි අනන්තයි. ඉතින් පූජ්‍ය ගරු රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේට වන්දනාවේ අතු.
0: නන්දා මාලිනිය ගැන බොහෝ දේ කතා කරන්නට තිබුණත් අපි ලැබෙන අවස්ථාව සමග ඒ සඳහා විශාල කාලයක් වෙන් කිරීමට හැකියාවක් නොමැති බව අපට පෙනියනවා. වැඩසටහන අවසන් කිරීමටත් අවශ්‍ය නිසා අපි සූදානම් වෙනවා සිසිර දිසානායකයන් විසින්ම නන්දා මාලිනිය පිළිබඳව තැබූ කෙටි සටහනකින් මේ වැඩසටහන අද මෙතකින් නිමා කරන්නට.
1: ආචාර්ය විශාරද නන්දා මාලිනිය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන වේදිනිය දිවිසැරියෙන් සමුගත්තා. මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනි පෙරේරා බිලිඳිය උපන්නේ 1943 අගෝස්තු 23 වෙනිදා කොටහේනේදී. රජයේ සංගීත විද්‍යාලයේ හේවුඩ් ආයතනයෙන් සංගීතය හදාරලා ඉන්දියාවේ බාත් ඛණ්ඩේ සංගීත ආයතනයෙන් විශාරද උපාධිය ලබා ගන්නා නන්දා මාලිනි ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. 1956 දී විතර ඉඳන් ළමා පිටියේ ගායනාවට සම්බන්ධ වෙමින් සිටිය නන්දා මාලිනිය රන්මුතු දුව චිත්‍රපටයේ පාරමිතා බල පූරිත පූජිත ගීතයට පණ්ඩිත් අමරදේවයන් සමගින් එක්වෙමින් ගායන දිවියට එක්පන්නේ ළමා ගායිකාවක් හැටියට. ඇය මෑතක් වන කල්ම තමන්ගේ ගායනාවලින් රසික අපගේ රසිකත්වය ඉහළ නැංගුවා. ඇයටත් සුනෙත් ගෝකුල කලාකරුවටත් දාව දියණියන් දෙදෙනෙකු සිටිනවා. පරුණි සරෝජා අමා සාරදා. ආචාර්ය නන්දා මාලිනී ගායන වේදිනිය හෙළ ගීයේ මව් ලෙසින් සලකන්නට හේතු වෙන කාරණා ගණනාවක්ම තියෙනවා. හින්දි ගී අනුකාරක ගී ගැයීමෙන් වැළකීලා සිටීම මින් මුලටම එනවා. හෙළ ගීයට අපේම ගැමි හඬක් හඳුන්වලා දීම තවත් එක් වැදගත් කාරණයක්. ලයසරේන් විවෘතව ගායනා කරන නියම ගායනා ශෛලියක් ඇයට තියෙනවා. තමන්ගේ සංගීතාශ්‍රමයෙන් ශිෂ්‍ය පරම්පරාවක් දායද කිරීමත් විශේෂත්වයක්. නන්දා මාලිනී විශිෂ්ටත්වයට පත් වෙන තවත් එක් කාරණයක් තමයි ඇයම තනු නිර්මාණය කරගෙන ගායනා කිරීම. බුදු කරුණා දෑසතෙමි හදවිල කලඹන රුක්කත්තන මලමුදුනේ සුරංගීට දුක හිතුණා ආදරයේ කෝඩුකාරකයෝ, මිරිවැටි සංගලක්, සාරි පොඩිත්තක්, සකුරා මල් පිපිලා, සුදුහාමිනේ, රන්ගිරිගිරි, චන්ද්‍රමදුරු යට, මල් කියන්නේ කාට කාට, මිහි මඩලේ අඳුරු කුසේ, බුද්ධානුභාවේන දීග නොගිය පුංචි නෑනෝ, මගේ සිනානුඹ අරගෙන, මල් මල් හීනය, වැස්සවලාහක වගේ ගීත, ඇය විසින්ම තාලය එහෙම නැත්නම් තනුව නිර්මාණය කරගෙන ගායනා කරපු ගීත. මේ ගීත සිංහල ජනගී නාද රටා ඇසුරින් නිර්මාණය වුණු ගීත. ආචාර්ය විශාරද නන්දාමාලනිය සිනමා ගී, ටෙලි නාට්‍ය ගී ගයමින් ලබාගත් සම්මාන ගන්න අපමණයි. සී උපන් පරිසරයේම පන්නරය කොටගත් නන්දාමාලනිය ඒ පන්නරය තව තවත් මුවහත් කරගත්තේ සිය පැහැදිලි තියුණු කටහඬත් විශාල පරාසයක මිහිදුණු ගායන ශෛලියත් නිසා. පැහැදිලි නිවැරදි වචන උච්චාරණයත් නිවැරදි ස්වර ගායනයත් ඇයගේ ගායනයේ විශේෂත්වයක්. නිරන්තරව ආධුනිකයන් අගයමින් අතහිත දුන්න ඇය කිව යුතු දේ විවෘතවම කියාපෑ ඇදුරුතුමියක්, පූර්වාදර්ශී චරිතයක්. මේ සියල්ලටම සිය දේශපාලනය දර්ශනයද එක් කර ගනිමින් පවන සත්‍ය ගීතය වගේ ප්‍රසංග ඉදිරිපත් කළේ තමන්ගේ ජීවිතයට තිබුණු තර්ජන පවා නොතකමින්. ඉතින් අපි එතුමියට නිවනෙන් සැනසේවයි පතමු.
0: ඔබ නොදන්නවා වුණාට අපේ සමාජයේ සිටින මහින්ද දිසානායක දියුල්ගිනි නම් වූ ගීපද රචකයා විසින් රචනා කරන ලද මීරු ගීතයක් ආචාර්ය විශාරද නන්දාමාලනී විසින් ගායනා කර තිබෙනවා. අද වෙනසට අනේ අවසානයේ තමා තෝරා ගන්නවා එම ගීතය ඔබ වෙනුවෙන්.

0: ඔබටත් සුපුරුතුවයි වැඩසටහනින් සමුගෙන යන ටයිමේ සූදානම් වන්නේ. වැඩසටහනින් සමුගෙන යන්නට මත්තෙන් මා කැමති අද වැඩසටහන් සඳහා මා සමග සම්බන්ධ වුණු අපේ පිරිවර පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්ද, දසුන් ගජමෙන්, ජයන්ත අමරතුංග, ආනන්ද කුණරත්න, ධනේශ්වරී ආටිගල, දෙවුනි ආටිගල, නිරූපා කුණරත්න සහ සම්පත්තායකත්වයෙන් වැඩදර පූජ්‍යපාද කිරව සුමංගල ස්වාමීන් වහන්සේ, ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා, ආචාර්ය අජිත් දිසානායක මහතා, සිසිර දිසානායක මහතා සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. එළඹෙන සතිය නිදුක් නිරෝගී වාසනාවන්ත සතියකට ආශිර්වාද දෙමි. ඔබින් සමුගෙන යන මම වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. සුදායක සතියක්. ආයුබෝවන්. වාසනාවන්ත.
1: Listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Turkish.
3: Nüfus sayımı gecesi 11 Ağustos Salı günüydü. Nüfus sayımına her hanenin katılması zorunludur. Nüfus sayımı formunu doldurmak için hala zamanınız var. census.abs.gov.au/Turkish internet adresini ziyaret edin veya 1800